0: සුබදසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: Endless Weekend with Supreme Radio.
1: සතුට යනු ඔබේ තේරීමකි. එය ඉබේ ලැබෙන ප්‍රතිඵලයක් නොවේ. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: පැඩි පැඩි
2: වෙලා. අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: හැපනින් ඉවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
5: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
1: බෑක් ටු බෑක් සින්දු අහන්න
6: Let's go.
7: Every weekday at 4 p.m. Dimpo Town with Ashi Ali

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කැෆේ විත් නිමේෂා. The
4: welcome show. වාඩි වුණාම නැගිටින්න අමාරුද? දරා ගන්න බැරි කොන්ද කැක්කමක් තියෙනවද? එක දිගටම වාඩි වෙලා හිටියම ශරීරයට වෙන දේ ගැන දන්නවද?
6: ඒ ගැන දැනගන්න සඳුදා උදේ 8ට වෛද්‍ය ටේරා ශෙට්ටිගේ සමගින් අපි එනවා
5: The welcome show. සතිය දවස් පහේම උදේ 8ට 89.1 89.3 Supreme.

0: සුප්‍රීම් රේඩියෝ කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වනවරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස් අජිත් මුතුකුමාරණ තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජුලි මස 11 වන දින රාත්‍රී 7ට කුබකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍යානුග්‍රහය සුප්‍රීම් රේඩියෝ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: දැන් ඇසළ පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දින්නේ.
2: මං යනවා.
1: හොඳයි හොඳයි.
2: මං නිවන් දැම්මම නිවාඩු දාලා තින්.
1: නිමානු දාලා යන්න හිතුවද මේක?
2: බැරිද? ඇයි? ඔයාට ඉරිසියාව?
1: ගියාට කමක් නැහැ. හරිද? අත් දෙක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ওই පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවා.
2: ටොන්
1: 75? ටොන් 75ක්.
2: ලේසර් දෙයනේ.
1: දල වශයෙන් ගත්තහම නිපු 125ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්.
2: ඔව්.
1: ඒතකොට හිතන්නකො ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි තින් නේද?
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
3: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I burn සුබදාසනක වල උදෑසන
3: හදලා. Supreme Radio the welcome show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
4: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
4: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
9: Mixing, mixing, mixing, mixing the
10: සුසුමල කුලින් තනද හබා.
11: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
4: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට WhatsApp කරන්න. කෝල් කරන්න 0112 510 510ට.
12: 89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ කොළඹ වලේ කොතනක් ඇහේ

0: සතුට යනු ඔබේ තේරීමකි. එය ඉබේ ලැබෙන ප්‍රතිඵලයක් නොවේ. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
0: 100ක්ම ඔබ යතේ.
1: අංක දෙකක් ගැලපුණාම.
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
0: 2500ක් අතේ. අංක 3ට.
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: Endless Weekend with Supreme Radio.

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: අපි යනවා වාස කරන ආදරය කරන
0: කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස් ලිපීරිස් අජිත් මුතුකුමාරණ තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මස 11 වන දින රාත්‍රී 7ට කුබකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ.
2: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
3: එතකොට දැන් ආදරේ දැනෙනවද?
2: ඔව්. ඔයා මට දෙන ආදරය නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
3: මේ ආදරේ, ඔය හිනාව හැමදාටම තියෙවි. Dream Night.
2: සතියේ දින බල රාත්‍රී 7ට. අනුග්‍රහය.
4: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන. කොටු 2කට 1000ක්, කොටු 3ට 4000ක්, කොටු 4ට 50000ක් එක්ක.
5: මගේ රට

0: Endless Weekend with Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙගාපව රුපියල් කෝටියේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
1: මට කෝටියක ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ උඹරුකක් තියලා තිබුණා. ඒක උකස් සරව ගන්න ඕන. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 7ක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංක පමණයි ගැලපුණේ. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා. මුණුබුරයි මායි නෝනායි. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩිවිලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන්වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එක කෙනාට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් තීවර වෙන බොහොම සන්තෝෂයෙන් ගන්නවා කට්ටිය.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලිහම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද එන්න නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙති දන්න කියන GI box bar. සමරු බලක පදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1822. ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
5: The welcome show.
6: I work for the Sakavala Udaysana
5: Hatta. Supreme Radio the welcome show.
4: Satya Davas Pahima. Ude Hatata.
5: The welcome show.
6: Anugrahaya.
7: Vartha Pita Vartha Tabane Koti Ate NLB Tanadita Hane Lutraye Rupiyal Koti 13 9 8 Ikma U Devanta Supiritya Galabadimin Rate Samvardhaneta Devanta Shaktiyak Vemin Obat Dinawa Ratat Dinawana Jatiya Mahatana Sampata Tanadita Hane Viladigena Obat Koti Dutiyaku Wan.
8: Meltol Hisaratiya Una Sempratishyava Angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
6: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ඩෝල් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012.
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: කරන්නේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
5: හිතට ශක්තිය
3: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් ගුණ පිළිකෑම
7: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
8: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
9: දැන් ඇසළ පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දින්නේ.
10: මම යනවා.
9: හොඳයි හොඳයි.
10: මම දැම්මම නිවාඩු දාලා තියෙනවා.
9: නිවාඩු දාලා යන්න හිතුවද මේක?
10: බැරිද? ඇයි ඔයාට ඉරිසියාව?
9: ගියාට කමක් නැහැ. හරිද? අධ්‍යක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ওই පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවලු.
10: ටොන්
9: 75ක්?
10: ලේසර් දෙයනේ.
9: දල වශයෙන් ගත්තහම නිපු 125ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්.
10: ඔව්.
9: ඒතකොට හිතන්නකො ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි ඉතින් නේද?
5: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
8: The Welcome Show. 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Wagee yanne. Wagee rata.

0: උදයටයි විනාඩිය කයිතෑන්
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනට තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බිඳ දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ

0: weekend with Supreme Radio.
1: අට විනාඩි හයත් වෙලා තියෙන්නේ. ඉතින් ගුඩ් මෝනිං කියලා හැම දෙනෙක්ම පිළිගන්නවා. ඉතින් හද දවස ඔන්න වීකෙන්ඩ් එකේ පළවෙනි දවස නේද? සතියක් තිස්සේ හැම දෙනෙක්ම බලාගෙන ඉඳලා අපි දැන් එන්න හදන්නේ නිදහසේ අපේ විඩාව නිවා ගන්න, අපේ විනෝදය තව තවත් වැඩි කරගන්න නේද? ගෙදෙට්ට වෙලා නිදහසේ ඉන්නවා වෙන්න පුළුවන්, නැත්නම් කොහේ හරි යන ගමන් ඉන්නවා වෙන්න පුළුවන් නේද? නැත්නම් කොහේ හරි අද වැඩ කරන ගමන්ම ඉන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා වෙනුවෙන් තමයි අද දවස පුරාවටම, ඒ වගේම හෙට දවසේදීත් මේ වීකෙන්ඩ් එක ඔයා ළඟින්ම තියන්න මේ උත්සාහ කරන්නේ. ඉතින් ආදරෙන් මතක් කරන්නේ එන්න මේ පැත්තට අපිට කතා බහ කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේම ලස්සන සින්දු වලට කට්ටිය එකතු කරගන්න, ඒ වගේම රටේ වෙන්නේ මොනවද, ලෝකෙ වෙන්නේ මොනවද, ඒ වගේම වෙන ලෝකවල වෙන්නේ මොනවද, මේ ඕනම දෙයක් කතා කරන්න අද දවසේදීත් ඔයාට හැකියාවක් තියෙනවා කියන ඒ කාරණාව කියන්න ඕනේ. එන්න මේ පැත්තට අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. 0112 510 510 කෝල් එකක් ගන්න. ඔබ ලෑස්ති ඉන්න මේ පැත්තේ ඉඳලා ආදරෙන් ඔයාව මේ ලස්සන සින්දු වලට එකතු කරගන්න. තවත් ක්‍රමයක් තියෙනවා. අපේ WhatsApp නම්බර් එක 0718 893 893 0718 893 893 කියන අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඔයාලට පුළුවන් මේ පැත්තට ලස්සන මැසේජ් එකක් දාන්න. මේ ලස්සන සින්දු අහද්දී ඔයාට එකතු කරගන්න හිතෙනවා ඇති. ඔයා ආදරය කරන යාව, නැත්නම් අම්මා තාත්තව, සහෝදර සහෝදරියන්ව, යාළුවොන්ව නේද? අපි මේ හැම කෙනෙක්ම එකතු කරගෙන මේ ලස්සන සින්දු අහමු. ඔයාට වැදගත් පණිවිඩ ගොඩාක් කියන්න තියෙනවා. මේ ලස්සන සින්දුත් එක්ක මේ ගත කරන කාලය හරි ආදරයෙන් නිදහසේ ඔයාගේ විඩාව නිවා ගන්න ගමන් ගත කරන්න එන්න කියලා ආරාධනා කරනවා. අද දවස පුරාවට මම ඉන්නවා ඔයත් එක්ක මේ පැත්තෙන්. අපි TikTok live වලිමුත් හමු වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් එන්න මේ පැත්තට අපි ලස්සන සින්දු ගොඩක් අහන්න මේ ලෑස්ති වෙන්න. ලස්සන සින්දු අහන්න ඔයාවත් එකතු කරගන්න ආදරෙන් දෙකර වින්න මගෙත් එක්ක 8:08 දැන්.

0: ප්‍රීම් රේඩියෝ මගේ හද මගේ රට
1: සතුට යනු ඔබේ තේරීමකි. එය ඉබේ ලැබෙන ප්‍රතිඵලයක් නොවේ. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: 100ක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: Endless Weekend with Supreme Radio.

0: මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01212739188.
3: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
5: I burn subodasana kavala udasana
4: hala. Supreme Radio the welcome show.
2: Satya davas pahema udey hatata.
4: The welcome show.
5: Anugrahaya.
6: Vartha pita vartha tambeme koti ate NLB tanade dahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dibin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane viladigena obat koti patiye kuwan.
7: Navina takshanayen. නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්ත ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරන, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මාස 11 වන දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ.

අටයි විනාඩි 22ත් වෙලා තියෙන අපි ලස්සන සිංදු හන ගමන් අද දවස මේ විදිහට ගත කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම යන ලෑස්ති වෙන්නේ ඊයේ දවසට. ඊයේ දවස් ඉතින් ගොඩක් ශෝකකෝල ආරංචියක් අපිට අහන්න ලැබුණා, දකින්න ලැබුණා නේද? ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් මේ කාරණාව ගැන අපි ආයෙත් සිහිපත් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මරිසෙල් ගුණතිලක මහත්මිය කියන්නේ අපි කාලාන්තරයක් තිස්සේ ආදරය කරපු, ආදරය කරන, ඉදිරියටත් එතුමියගේ ගීතත් එක්ක එතුමිය නිරන්තරයෙන්ම මතකේ තබා ගන්න ලෑස්සෙන් ඉන්න සුන්දර චරිතයක්. ඉතින් ඊයේ දවසේදී එතුමිය අපි අතරින් සදහටම සමුගත්තා. ඉතින් අපේ සුප්‍රීම් රේඩියෝ තුලිමුත් එතුමියගේ ගීත බොහොමයක් ප්‍රචාරය කරනවා. ඉතින් ඔබට අහන්න දකින්න ලැබෙනවා අපේ සුප්‍රීම් රේඩියෝ තුලින්. ඉතින් එතුමිය ගැන වචන ටිකක් අනිවාර්යෙන්ම කියන්න ඕනේ, මොකද එතුමියගේ ගීතත් එක්ක මේ රේඩියෝ කියන දේ කොච්චර දුරට සම්බන්ධ වෙලා තියෙනවද කියන කාරණාව අපිට වඩා රේඩියෝ අහන ඔබ දන්නවා කියලා මම හොඳටම දන්නවා. ඉතින් මරිසෙල් ගුණතිලක කියන නම ඇහෙද්දී අපේ මතකෙරෙන්නේ ඇගේ හඬේ තිබුණු ඒ අද්විතීය ප්‍රබෝධය සහ සොඳුරු බව. කුඩා කල පටන්ම සංගීතයේ තිබූ දැඩිල්ම නිසාම ඉතාම තරුණ වියේදී ඇය ශ්‍රී ලාංකීය සංගීත ශාස්ත්‍රයේ තරුණ පරපුර අතර ජනප්‍රිය ගායකයෙකුට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ගැන ගොඩාක් දුරට මේ කාලාන්තරයක් තිස්සේ ගීත අහන අය හොඳ ආකාරම දන්නවා. ඇය සිංහල පමණක් නෙවෙයි ඉංග්‍රීසි, දෙමළ සහ හින්දි වැනි භාෂා කිහිපයකින්ම ගීත ගායනා කරමින් ඇය සතුව තිබූ මේ බහුභාෂා කලා හැකියාව ලෝකයටම පෙන්වා දුන්නා. ඉතින් මේ කැන්ඩිලමිස්සේ, සිහින නෙළුම්මල්, යෝන් සිහින ලෝකේ වැනි ඇයගේ මේ ගීත දශක ගණනාවක් පුරා සංගීත රසිකයින්ගේ හදවත්වල රැඳී තියෙනවා. ඉතින් ඇගේ කටහඬේ තිබුණු ඒ සුවිශේෂී ස්වර රටාව ඉතින් කලාව වෙනුවෙන් ඇය නාගිත පරපුරටත් සැමදා ආදර. අද අප හතරින් වෙන් වී ගියත් ඇයගේ නොමැකෙන හඬක් වේවි. කොම පාත්‍ර ජීවත් වේවි කියන ඒ මතකය ඒ විදිහටම ගලාගෙන ආවි. මම ඊළඟට ඔයාට අහන දෙන්න ලෑස්තියෙන් ඉන්නෙත් මරිසෙල් ගුණතිලක මහත්මියගේ ලස්සන ගීතයක්. ඉතින් මට මේ ගීතයට කලින් එතුමියට මෙය ගෞරවයක් විදිහට එතුමියගේ මේ මතක අලුත් කරගන්නත් එක්ක මට මේ ගීතය ඔබට දෙන්න හිතුණා. ඉතින් එතුමියට මොක්සුව ප්‍රාර්ථනා කරනවා. අපි මේ ලස්සන ගීතය අහලා බලමු. ඉතින් මේක තුළ ඉන්න මගෙත් එක්ක 8:25 දැන්.

0: උදෑසන විනාඩි 30යි දැන්.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: ඔය එන්නේ පඬිතු නෝන.
3: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
2: ඇයි බන් නොදන්න මගුලක් නැහෙනි.
4: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
2: හදමු.
4: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
2: දෙන්නම් කොහොඳ වර්ගයේ?
4: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
5: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බා.
6: The welcome show.
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
8: දැන් ඇසළ පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දින්නේ.
9: මම යනවා.
8: හොඳයි හොඳයි.
9: මම නිවන් දැම්මම නිවාඩුත් දාලා තියෙනවා.
8: නිවාඩු දාලා යන්න හිතුවද මේක?
9: බැරිද? ඇයි ඔයාට ඉරිසියාව?
8: ගියාට කමක් නැහැ. හරිද? අත් දෙක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ওই පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවලු.
9: ටොන් 75ක්. ලේසර් දෙයනේ.
8: දල වශයෙන් ගත්තහම නිපු ලක්ෂ 25ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්. එතකොට හිතන්නකො ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි තින් නේද?
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show.
10: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
11: ඔය ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
12: Mixing the
13: සුසුමලා කුලින් තනද
10: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
11: ඔයාගේ රික්වෙස්ට් එක 0718-893-893 වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112-510-510.
14: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
15: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
14: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
16: 89.1 89.3

0: 89.1 89.3 Supreme Radio.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව ලොතරැයින් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තියාගේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
2: මම රත්නසිරි, මම ගම්පහ දෙසින් බදින්නේ. තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මම ඇඳුනා මට ලක්ෂයක් විදිහට ඉස්සර දෙකක් තුනක් ඇදලා තියෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ, මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රාජ්‍යගත මේකේ 30ක් කරේනෝ ජනාධිපතිවරු මුදලට ඒකත් රටට සේවයක්. මේකෙන් අපිට ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු වෙනවා. මම මගේ වචන දෙකේ නෝ ලේට් ෂොප් එකක් කරන්න හිටියේ. මම ඉස්සෙල්ලා ලේට් ෂොප් එක මගේ ව්‍යාපාරයක් වැඩිලා ගියේ. මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂය ඉස්ස මම කියන්නේ මේ ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරිකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතික ලොතරැයි මණ්ඩලයට ඒ කාර්යමණ්ඩල සහෝදර සියලුම දෙනාට මම ස්තුති කරනවා.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: ඔය වචන තියෙන ගීත ටික මට කියන්න. 89.1 89.3
1: ගන ඔයාට අපේක්ෂා.

0: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය නුතුරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්නේ කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්නේ කියලා. හා හා. හයි බෝන් අංකල් දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුට.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්නේ කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් මැක්.
7: The welcome show.
8: වාඩි වුණාම නැගිටින්න අමාරුද? දරා ගන්න බැරි කොන්ද කැක්කුමක් තියෙනවද? එක දිගටම වාඩි වෙලා හිටියම ශරීරයට වෙන දෙයක් දැනගන්නවද?
9: ඒ ගැන දැනගන්න සඳුදාඋදේ 8ට වෛද්‍ය ටෙරා ශෙට්ටිගේ සමගින් අපි එනවා.
7: The welcome show.
9: සතියේ දවස් 5 උදේ 7ට.
10: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
11: එතකොට දැන් ආදරේ දැනෙනවද?
10: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
11: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
10: සතියේ දින බල රාත්‍රී 7ට.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය නුතුරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත

නෙත් හිනා වෙනකොට හරි ලස්සනයි. දැන් ඔයාටත් එහෙම කෙනෙක් ඇතිනේ නේද? ඇස්වලින් ආදරය කරන, ඇස්වලට ගොඩක් දේවල් කියන්න පුළුවන්. ආදරේද නැද්ද එහෙම අය ඉන්නවා ඇස්වලින් අපිව විනිශ්චය කරන අය. ඉතින් ගොඩාක් දුරට අපේ අපිට ආදරය කරන කෙනා නේද? ගෑන් ළමයි තමයි ගොඩාක් වෙලාවට මේ ඇස්වලින් කියන්නේ. ඔයා ඇස්වලින් හිනා වෙනවා මට දැනෙනවා, ඔයා ඇස්වලින් මට ආන්දරේ කියලා මට දැනෙනවා. ගොඩාක් දේවල් කියනවා නේද? ඇස්වලට කොයි තරම් නම් දේවල් කරන්න පුළුවන්. එහෙම නේද? අපි ගත කරමින් ඉන්නේ පළමු හෝරාව. මේ විදිහට ඉවර වෙන්න ලෑස්ති වෙන්නේ. අපිට දෙවෙනි හෝරාවට යන්නත් තියෙනවා. ඉතින් මට හිතුණා පොඩ්ඩක් මේ කාලගුණය ගැන, මේ දවස්වල පවතින කාලගුණය ගැන ඔයාලට මේ අප්ඩේට් එකක් දෙන්න. ඉතින් අපි දැනුවත් ඉන්න පෑ නේද? ලෑස්තිෙන් ඉන්න ඕනේ ඕන දෙයට. ඉතින් මතක් කරන්න ඕනේ දැන් මේ සබරගමු පළාතේ සහ මහනුවර සහ නුවරළි දිස්ත්‍රික්ක වලට ඔන්න අද වැසිවාර කිහිපයක් ඇති වෙනවා කියලා තියෙනවා කලගුණ විද්‍යා දෙපාර්තමේන්තු. ඉතින් බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල වැසි ස්වල්පයක් ඇති විය හැකි කියලා තියෙනවා. ඌව පළාතේ සහ අම්පාර ඒ වගේම මඩකලපුව දිස්ත්‍රික්ක වල ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා කියලා තියෙනවා. ඉතින් දිවිනි සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වීලි කාලගුණයක් තියෙනවා කියලා තමයි ඔන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ නිවේදනයක් නිකුත් කරමින් කියලා තියෙන්නේ. මේ මධ්‍යම කඳුකරය ගත්තාම ඔන්න බෑවුම් ප්‍රදේශවල උතුරු මැද පළාතේ සහ මොනරාගල බොත්තලම හම්බන්තොට ත්‍රිකුණමලි සහ මන්නාරම දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර් 40 පමණ මේ තද සුළං ඇතිවිය හැකි බව කියලත් ඔන්න කියලා තියෙනවා. ඉතින් කාලගුණය ගැන අපි දැනගෙන ඉන්න හොඳයි නේද? දැන් වැස්සකට එහෙම අපිට එළියට එහෙම යන්න තියෙනවා නම් ඔන්න වැස්ස වහිනවා කියලා දැනුණාම ඉතින් අපිට පුළුවන් ඒ ගමන නොයා ඉන්න. කුඩයක් තියෙනවා නම් කමක් නැහැ මේ නේද? ඉතින් කාලගුණය ගැන ඔන්න මම පොඩි විස්තරයක් කිව්වා. හරි, මේක ප්‍රවෘත්තියක් නෙමෙයි, මම නිකන් මේ පොන්චි අප්ඩේට් එකක් ඔයාලට දුන්නේ. හරි, අපි 8 පැයේ මේ විදිහට ඉන්නේ. ඉතින් අපිට අලුත් හොරාවකට යන්න තියෙනවා මේ විදිහට. ඉතින් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp එකේ පැත්තට මැසේජ් කරපු කිහිප දෙනෙක් තමයි මේ විදිහට එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. ඔන්න මේ විදිහට චමිල් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. චමිල් කොහෙන්ද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? ගම්පහින් අසල සින්දුකර මාවත් යාළු හැමෝමත් එකතු කරගන්න. ඔන්න බෝඩිමේ ඉඳලා ඔයා වහගෙන ඉන්නේ හස්ත අයියේ කියලා තමයි ඔන්න මැසේජ් එක ගෙවලා තියෙන්නේ. Thank you so much. ආදරෙන් එකතු කරගන්න ඔයාව තවත් ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කවුද? සචිනී. සචිනී කොහෙන්ද මාව අහගෙන ඉන්නේ? රත්මලානේ තමයි මේ විදිහට මාව අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් අහන්න අපිවත් එකතු කරගන්නවා නේද හස්ත අයියේ? ගෙදරින් අම්මයි තාත්තයි ඒ වගේම පවුල හැම දෙනෙක්මවත් මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැම දෙනෙක්මවත් එකතු කරගන්න කියලා තමයි ඕන සචිනී මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. Thank you so much සචිනී, ඔයාව ආදරෙන් එකතු කරගන්න මේ ලස්සන ගීතය අහන්න. හරි නංග, ලෑස්ති කරලා තියෙනවා. අපි ආදරය කරන සින්දුවක්. අපි නිරන්තරයෙන් අනිවාර්යෙන්ම අපේ දැන් මේ පාටි එක වෙන්න පුළුවන්, කොහරි අනගමන් වෙන්න පුළුවන්, අනිවාර්යෙන් මේ සින්දුව දානවා. එහෙනම් ඉතින් අහලා බලමු. දිගට මගෙත් එක එකදලා ඉන්න අලුත් ෆෑකින් අපි හමු වෙමු. මම මතක් කරනනම් මේ පැයේ මුලදී කොහොමද මේ පැත්තට කතා කරන්නේ, කොහොමද මේ පැත්තට මැසේජ් කරන්නේ කියලා. දිගට වෙන මගෙත් එක්කා.

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ පිලේ පොළොවේ බලේ කොතනද?

0: 89.1 89.3
1: Supreme Radio
2: මගේ හඬ මගේ රට
3: සතුට යනු ඔබේ තේරීමකි. එය ඉබේ ලැබෙන ප්‍රතිඵලයක් නොවේ. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
4: සුබ දවසක්.
3: අලුත් වෙලා.
4: පහසු වෙලා.
3: තෑගි
4: පැඩි වෙලා. අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
4: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
4: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
4: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
4: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
1: 89.1 89.3

හිනහෙන්න මට ඉගැන්වෝ. එම හිනහෙන්න උගන්නපු කෙනෙක් අපි හැම කෙනෙක්ම ජීවිතවල ඉන්න ඕනේ නේද? ඒ වගේම අඬන්න උගන්නපු කට්ටියත් අපේ ජීවිතවල ඉන්නවා නේද? මේ ආකාරයේ ඕනෑම මතකයක් සහ එහෙම කෙනෙක්, එහෙම අත්දැකීමක් ඕනෑම කෙනෙක්ට තියෙනවා කියලා මම හොඳාකාරව දන්නවා. මේ හැම දෙයක් එක්කමනේ අපි ජීවිතේ හදාගෙන ඉස්සරහට යන්නේ. ජීවිතේට හැම පාඩමක්ම කියලා දෙන්නේ එක එක අත්දැකීම. අතීතයේ තියෙන්නේ යන්නේ ඒ වගේ පාඩම්. ඉතින් මේ තුළින් තමයි අපි ජීවිතේ හරියාකාරව පවත්වාගෙන යන්නේ කොහොමද? අපිට වැරදීම් වෙනවා නම් ඒ වැරදීම් හදාගෙන ඉස්සරහට යන්නේ කොහොමද? අපිට අභියෝග වෙනවා නම් අභියෝග කොහොමද ජයගන්නේ? මේ හැම ආකාරයකම දෙයක් අපිට හරියට කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අත්දැකීම් තුළින් ගන්න ඒ දැනුමේ. ඒවා දැනුම් සාගරයක්. අතීතය කියන්නේ දැනුම් සාගරයක්. අපිට ඒ දේවල් තුළින් අනාගතය තනාගන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි අතීතයේ ගිල්ල ඉන්න බෑ. අපි අනාගතයට යන්න ඕනේ. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්තමානයෙන් ඒ දේවා නිවැරදි කරගෙන අනාගතයට යන්න පාර තනාගන්න අපිට සිදු වෙලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඒක, හරි? විදේ 1 2 510 510 කෝල් එකක් ගන්න. අපි ආදරෙන් කතා කරමු. මේ පැත්තේ ලස්සන සින්දු වලට එකතු වෙන්න ගම. 1 7 1 0 8 3 8 3 කියන අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒ පැත්තේ මැසේජ් එකක් දානත් ඔයාලට හැකියාවක් තියෙනවා. ඉතින් කතා බහ කරන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඩෙංගු ව්‍යාප්තිය මේ දවස්වල සීග්‍රෙන් සිද්ධ වෙන කාලයක්. ඉතින් ඒක ගැනත් අපිට කතා කරන්න තියෙනවා. විශේෂ පණිවිඩ ගොඩක් වාර කියන්න තියෙනවා. ඉතින් දිගටම මම වහගෙන ඉන්න දවස් පුරාවටම මම ඉන්න ඔයත් එක්ක. යන ලෑස්ති වෙන්නේ මේ වගේ ලස්සන ආදරේ හිතන අපි හැමදාමත් ආදරෙන් අහන ඒ ආදරේ ඒ විදිහටම තියෙන සුන්දර ගීතයක් ගන්න. දිගටම එක දෙලා ඉන්න මගෙත් එක්ක ආදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ මම වහගෙන ඉන්න ඔයාවත් මේ ලස්සන සින්දුවට. දිගටම ඉන්න මගෙත් එක්ක.

0: A su nave ai ekra, a su nave ai tune. Supreme Radio. Magiyana, magirata. ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: අපි යනවා වාස කරන ආදරය කරන
2: කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස් අජිත් මුතුකුමාරණ තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මස 11 දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ.
4: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
5: එතකොට දැන් ආදරේ දැනෙනවද?
4: ඔව්. ඔයා මට දෙන ආදරය නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
5: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
4: සතියේ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය.
6: එන්න පියල් 40ට දිනුම් අවස්ථා. ආත්ම දෙන කොටු දෙකට 1000

0: තනිවුණු කුසුමක්ද?
1: නෑනෑ
0: ඔට තනියෙන් ඉන්න දෙන්නේ නැහැ. මම ඉන්න අද දවස පුරාවට මොයාලැකි. ඉතින් මම කිව්වනේ මේ දවස්වල මේ ඩෙංගු කියන රෝගය උන්න ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වේගෙන යනවා. මොකද කාලයක් තිස්සේ වැස්සා මේ වෙනකොටත් වහින ගමන් තියෙන්නේ. ඉතින් මේ වැස්සත් එක්ක අපි දැනුවත් හෝ නොදැනුවත් මේ ඩෙංගු බෝ වෙන, ඒ කියන්නේ ඩෙංගු කීටයන් බිහිවෙන ස්ථාන තියනවා වෙන්න පුළුවන් නේද? ඉතින් ඔයාගේ අදාළ වටපිටාව සුද්ධ පවිත්‍ර කරගන්න එක ඔයාගේ වගකීමක්. ඉතින් රටේ මේ පැවැත්මට සහයෝගය ලබා දෙන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඔයාට අදාළ ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කරගෙන දැන් සාමාන්‍යයෙන් ඔයාට අදාළ නොවුනත් ඔයා පාරේ තොටේ යන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. කොහේ හරි දකින්නවා වතුර එකතු වෙලා තියෙන තැනක් නේද? මොකක් හරි කප් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි පැකට් එකක් වෙන්න පුළුවන්. වතුර එකතු වෙලා තියෙන තැනක් ඔයා දකින්නවා. එතන ඔයාට පුළුවන් පිරිසිදු කරන්න නේද? අපි කාට හරි දැනුවත් කරන්න හරි පුළුවන් වෙන කෙනෙක්ගේ ප්‍රදේශයක ඔයා දැක්කොත් එහෙම. ඉතින් එහෙම අපි මේ ඩෙංගු කියන දේ පාලනය කරගන්න අපිටත් වගකීමක් තියෙනවා කියන ඒ කාරණාව හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. මේ වෙනකොට ඩෙංගු මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට ලැබුණු වාර්තා අනුව වස්නාහිර පළාතෙන් වාර්තා වෙන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාවට ආසන්න වෙලා තියෙනවා කියලා තමයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය කියලා තියෙන්නේ. ඉතින් සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,064ක්. ඉතින් ලේසි නැහැ නේද? සමස්ත ඩෙංගු රෝගී සංඛ්‍යාව මේ වෙනකොට 66,064ක් කියලා තමයි ඔන්න ජාතික ඩෙංගු මර්ධන ඒකකය කියලා තියෙන්නේ. මේ වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,556ක් වාර්තා වෙලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,355ක් වාර්තා වෙලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,699ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,425ක් හඳුනාගෙන තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. මේ අතර මේ දකුණු පළාතෙන් වාර්තා වුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,372ක් වෙනවා. ඉතින් දකුණු පළාතෙන් විතරක් ඒ ගාන ඇවිල්ලා තියෙනවා කියලා තමයි ඔන්න මේ ඩෙංගු මර්ධන ඒකකය කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දකුණු පළාතේ ගාන දිස්ත්‍රික්කයේ 3,819ක්, ඒ වගේම මාතර දිස්ත්‍රික්කයෙන් 4,699ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 1,854ක් වශයෙන් ඔන්න ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා කියලා තියෙනවා. මේක මේ සතුටට කාරණාවක් නෙමෙයි. අපේ ප්‍රදේශයේ ඉහළ ගිහින් තියෙනවා, අපේ ලොකු අගයක් අපිට එලා තියෙනවා කියලා ඒක සතුටට ගන්න එපා. මේක දුක් වෙන්න ඕනි කාරණාවක්. ඉතින් තමන්ට අදාළ ප්‍රදේශය ඩෙංගු ව්‍යාප්ත වෙන වගේ නම් ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රදේශයවට පොඩ්ඩක් සංචාරය දාන්න. අද දවසේ හෝ හෙට දවසේ නෙමෙයි, කල් දාන්න එපා. අද මේ දැන් ඉඳලම ඔයාට පුළුවන් ඔයාට අදාළ ප්‍රදේශය අසුද්ධ පවිත්‍ර කරගන්න. හොඳට බලන්න ගිහිල්ලා වතුර එකතු වෙන තැන් තියෙනවද, කීටෝ ව්‍යාප්ත වෙන තැන් තියෙනවද, ඉතින් මේ දේවල් විනාශ කරන්න වග බලා ගන්න. ඉතින් ඔයාගේ ආදරණීයන් ගැන ඔයාට හිතන්න හැකියාවක් තියෙනවා. ඔයා වගේම ඔයාගේ පුංචි පැටව වෙන්න පුළුවන්, ඔයාගේ ඇදයින් වෙන්න පුළුවන්, යාළුව වෙන්න පුළුවන්, අසල්වාසීන් වෙන්න පුළුවන් නේද? ඉතින් මේ හැම කෙනෙක්ගේ ගැනම හිතන්න එපා. එහෙනම් තමන්ට අදාළ ප්‍රදේශය පිරිසිදු කරගන්න කියලා ඔන්න කියලා තියෙනවා. ඉතින් ඩෙංගු වලින් බේරෙන්න නම් අපිටත් වගකීමක් තියෙනවා කියලා හොඳට ඔළුවේ තියාගන්න. ලස්සන ගීතයකට යන ලෑස්ති වෙන්න මේ පැත්තට කතා කරපු කෙනෙක් ඉන්න එකතු කරගන්න. යාළුව එකතු කරගන්න ඕනේ. වට්ස්ඇප් එක පැත්තට යද්දි ඔන්න සමීර එකතු වෙනවා නුවරින්. ලස්සන සින්දුවක් අහන්න යාළුව හැමෝමත්, පවුලේ හැමෝමත් එකතු කරගන්න. හස්සිත ඔයාවත් එකතු කරගන්නවා කියලා තියෙන්නේ. සමීර එකතු කරගන්නම් ඉක්මනින්ම. ඊට පස්සේ එකතු කරගන්න ඕනේ අඹේ පුස්සෙන් මුතුලන්ද වත්තෙන් ඔන්න ශ්‍රියානි මේ පැත්තට කතා කරා. ලස්සන සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා. ජ්‍යෝතිගේ සින්දුවක් තමයි ඉල්ලුවේ. ඉතින් මම දෙන්න උත්සාහයක් ගන්නම් ඉදිරියේදී. බොහොම ස්තුතියි ආදරයෙන් එකතු කරගන්න මේ හැම කෙනෙක්ම මේ ලස්සන සින්දු අහන්න. දිගට බින්න මගෙත් එක්ක.

0: Asu nave ai ekka asu nave ai tuna Supreme Radio Magi hala Magi rata සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22
1: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයක.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕන. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
0: මෙල්වා මෙති දන්න කියන GI box bar.
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
5: ඈ හැබෑවට
9: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
10: දැන් ඇසළ පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දින්නේ.
11: මං යනවා.
10: හොඳයි හොඳයි.
11: මං නිවන් දැම්මම නිවාඩු දාලා තියෙන්නේ.
10: නිවාඩු දාලා යන්න හිතුවද මේක?
11: බැරිද? ඇයි ඔයාට ඉරිසියාව?
10: ගියාට කමක් නැහැ. හරිද? අත් දෙක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ඔය පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවා.
11: ටොන්
10: 75ක්
11: ලේසර් දෙයනේ.
10: දල වශයෙන් ගත්තහම නිපු 125ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්. එතකොට හිතන්නකො ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි තින් නේද?
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
12: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණුපත්ත තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

0: නවේ විනාඩි 46 දැන්.
1: එන්න

0: ඔය එන්නේ පඬිතු නෝන.
1: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
0: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
2: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
0: හදමු හදමු.
2: මම මේ GI box board කරන්න ආවේ.
0: දෙන්නංක හොඳ වර්ගයේ.
2: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box bar.
3: මෙන්වා බෙති. දන්න තියෙන GI box bar.
4: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
5: ඔය ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
6: Mixing, mixing, mixing, mixing the
7: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් Supreme Radio Weekend Request.
5: ඔයාගේ request එක 0718 89 89 3ට WhatsApp කරන්න. Call කරන්න 0112 510 510ට.
8: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල්.

0: රත්වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
1: The Welcome Show.
2: අයිබර්න් සුබෝදස්සනාක බල උදෑසන හන.
1: Supreme Radio The Welcome Show.
3: සතිය දවස් පහේම උදේ 7ට.
1: The Welcome Show.
2: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහනේ තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

අපි අලුත් පැකට යන්න තියෙනවා. එකතු කරගන්න කිහිප දෙනෙක් ඉන්න, යලව හික්මනින් එකතු කරගන්න ඕනේ. යලව එකතු කරගන්න තමයි ඊළඟ ගීතේට යන්න ලෑස්ති වෙන්නේ. ඉස්සලාම සේරුවාවිල KDA සමරසිං ඔන්න මේ පැත්තේ ඉන්නවා. යලව එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ලස්සන සින්දුවක් අහන්නම් කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. හිතවත් ගෝණ මිතුරු මිත්‍රයන් සියලු දෙනාමත්, පවුලේ සියලු දෙනා වෙනුවෙන් බියුරු ගීතයක් ගුවනට එක් කරන්න කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. කෙඩිය සමරසිංහ අනිවාර්යෙන්ම ඔයා ආදරෙන් එකතු කරගන්නම් තවත් ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ එකතු කරගන්නවා මේ විදිහට දේශප්‍රිය නාවල පිටියේ නෑ නාවල සෝරි නාවලින් තමයි එකතු වෙන්නේ මේ විදිහට. නාවල පිටියෙත් කෙනෙක් ඉන්නවා, දේශප්‍රිය නෙමෙයි නේද එයා. නාවලින් තමයි මේ විදිහට දේශප්‍රිය ඉන්නේ. අද නිවාඩු පාඩු ඔයා වහගෙන ඉන්නේ හසිත කියලා තමයි ඔන්න මැසේජ් එකේ වල තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්න දේශප්‍රිය ඔයාවත් සවත් ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ ඉන්දිකව එකතු කරගන්න ඕනේ අනුරාධපුරයේ පැත්තට යද්දි වයිෆේ වගේම චූටි පුටියා එකතු කරගන්න, චූටි වැටියාවත් අම්මා තාත්තා ඇතුළු පවුලේ හැම දෙනෙක්මත් එකතු කරගන්න කියලා තමයි ඔන්න ඉන්දික මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. හරි, මේ කට්ටියත් එක්ක තමයි මේ ලස්සන සින්දුව අහන්න යන්නේ. අපි අලුත් පැයකින් හමු වෙමු මේ ලස්සන සින්දුවේ පස්සේ. දෙකට එකතු වෙලා ඉන්නවා.

0: දහය විනාඩියකයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනට තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: Endless Weekend with Supreme Radio.
1: සතුට යනු ඔබේ තේරීමකි. එය ඉබේ ලැබෙන ප්‍රතිඵලයක් නොවේ. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් වාතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

එම්සිනාව ඔබේ මේ සිනහව තුළ අපි කොයි තරම් වෙලාවට අතරමං වෙනවද නේද? අපේ ජීවිතයේ ගොඩාක් අය ඉන්නවා අපිට මේ සිනහව ගේනොට අපි කැමති. ඉතින් එයා හිනා වෙනවට අපි හරි ආසයි. ඉතින් මේ වගේ ආදරය කරන අය ගොඩාක් අතරේ අපි වෙලාවකට ආදරය කියන්නේ මොකද්ද කියලා කියන්න උත්සාහ කරනවා. කවදාවත් අපිට ආදරය කියන්නේ මෙන්න මේකයි කියලා හරියාකාරව කියන්න පුළුවන් වෙලා තියෙනවද? නෑ නේද? ආදරය ගැන කතා කරන්න තමයි ඩ්‍රීම් නයිට් තියෙන්නේ. ආ එන්න ඕනේ සති දවස් පහේම රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකන් 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහන්න. ඉතින් ඩ්‍රීම් නයිට් තුළින් අපි ආදරය ගැන වැඩි වැඩියෙන් කතා කරමු. ඉතින් අද දවස පුරාවටම තියෙන්නේ මේ කට්ටියගේ ආදරේ පිරුණු ලස්සන ගීතත් එක්ක එයාලගේ ආදරය කරන අය එකතු කරගෙන මේ ලස්සන ගමනක්නේ අද යන්න තියෙන්නේ. උදේ ඉඳලා හවස වෙනකම් මම ඉන්නවා ඔයත් එක්ක. මම මේ කියන්න ලෑස්ති වෙන්නේ මම TikTok live එකක් ඇවිල්ලා ඉන්නවා. ආඩ පුළුවන් ඒ පැත්තට එන්න. අපිට හමු වෙලා සාකච්ඡා කරන්න හැකියාවක් තියෙනවා. වගේ ජීවිතේ ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න නැති කරගන්න, ඔයාට උත්තර හොයාගන්න බැරි ඒ වගේ දේවල් තියෙනවා නම් උත්තර හොයලා දෙන්න මම ලෑස්ති ඉන්නවා. ආඩ පුළුවන් විදිහට. හරි. හරි මම මතක් කරන මේ පැත්තට කතා කරන්නේ කොහොමද කියලා 0112 510 510 අපේ හොට්ලයින් නම්බර් එක. ඔයාලා පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ වගේම අපේ WhatsApp එකට මැසේජ් එකක් දාන්නත් හැකියාවක් තියෙනවා 0718 893 893. මොන මම ක්‍රම දෙකම මතක් කරා ඔයාලට. ඔයාලා පුළුවන් මේ පැත්තට කෝල් එකක් මැසේජ් එකක් ගන්න. WhatsApp එකේ පැත්තේ කෙනෙක් ඉන්න එකතු කරගන්න. එයාලව එකතු කරගන්න තමයි මේ විදිහට ලෑස්ති වෙන්නේ. ඔන්න අපි මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් එකේ සෙට් එක අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි ඔන්න මැසේජ් එක වල තියෙන්නේ. රන්දික මදු ලක්ෂාන් අසංක එකතු කරගන්න කියලා ඔන්න මැසේජ් එකේ වල තියෙනවා. හරි, තැන්ක්‍යු සෝ මච් ආදරෙන් එකතු කරගන්න. සද්දෙටම අපි අහගෙන ඉන්න එක දිගට ලස්සන සින්දු ගොඩක් දෙන්න. ඊටවසේ TikTok live එක පැත්තේ කට්ටිය ඉන්නවා. යාළු වික්මලින් එකතු කරගන්න ඕන. නැන් ශාරක මට හාට් එකක් එවල දෙනවා. තැන්ක්‍යු සෝ මච් gift එකට ශාරක. ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ අකලංක ඉන්නවා. රෝෂ කියලා තියෙනවා. රෝෂ එකතු කරගන්න ඕනේ. ඒ වගේම අකලංක LPDN එකතු කරගන්න ඕනේ. ඒ වගේම ජනිත් ඉන්නවා. ඒ විදිහම එකතු කරගන්න තියෙන්නේ. තව මනෝජ් බෝ ඉන්නවා. සුබ උදෑසනක් වේවා. හායි කියලා දෙනවා. මනෝජ් හායි හායි. ඒ වගේම සහි ගර්ල් ඉන්නවා. සහිවත් එකතු කරගන්න ඕනේ. මේ කට්ටියත් එක්ක තමයි TikTok live එකේ පැත්තෙන් ගත කරමින් ඉන්නේ. වඩ බලන්න TikTok live එක පැත්තට එන්න. අපි ඒ පැත්තට ඇවිල්ලා ලස්සන සින්දුවකට කට්ටිය එකතු කරගමු. සදා තනි වෙලා අහස ඔන්න හායි කියලා දාලා තියෙනවා. වාගේ නම දාන්නානේ. මම කැමතියි වාගේ නම මතක් කරන්න. හරි. TikTok live එක පැත්තට එන්න. හොටේ නම්බරේ කෝල් එකක් ගන්න. ඒ වගේ WhatsApp නම්බර එකට message එකක් දාන්න. පරණ මතක අලුත් කරගන්නත් එක්ක දෙන්න. ලස්සන සින්දුවක්. දිගටම ඉන්න.

0: අසු නවයයි එක සුප්‍රීම් රේඩියෝ මගේ හද මගේ රට
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
2: Happening evening drive එක
1: lead කරලා
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
2: back to back සින්දු අහන්න
5: let's go
1: every weekday at 4 p.m. in Porto with Ashi Ali
6: the welcome show
7: වාඩි වුණාම නැගිටින්න අමාරුද? දරාගන්න බැරි කොන්දේකක්කමක් තියෙනවද? එක දිගටම වාඩි වෙලා හිටියම ශරීරයට වෙන දෙයක් ගැන දන්නවද?
8: ඒ ගැන දැනගන්න සඳුදාඋදේ 8ට වෛද්‍ය ටෙරා ශෙට්ටිගේ සමගින් අපි එනවා.
6: The Welcome Show.
1: සතිය දවස් පහේම උදේ 7ට. කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වනවරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මස 11 වන දින රාත්‍රී 7ට කුබකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ.

මගේ පැතුම ඔබ මට හිමි වෙන්නයි. ඒ වගේ ප්‍රාර්ථනා කරන ගොඩක් අය ඉන්නවා නේද? කෙනෙක් වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ බලාගෙන ඉන්න අය ඉන්නවා. ඔයා වගේ අය. ඉතින් තමන්ගේ ආදරේ තමන් තුලම තියාගෙන එයා ඔයා වෙනකම් බලාගෙන ඉන්න. අනේ එයා මගේ වුණා නම් කියලා මේ වෙනකොටත් හිත හිතා ඉන්න ඔයා වෙනුවෙන් තමයි ඊළඟ ලස්සන සින්දු දෙන්න ලෑසි වෙන්නේ. TikTok live එක පැත්තේ කට්ටියක් ඉන්නවා. එයාලව ඉක්මනින් එකතු කරගන්නම්. ඔන්න ලස්සන ගෑල් ළමයි ටිකක් ඉන්නවා මේ පැත්තේ. ඉතින් ලස්සන කොල්ලොත් ඉන්නවා. ඩිලා නිරෝෂ ඉන්නවා. ඒ වගේම හංවැල්ල චාට් එකේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. අද ෂාට් එක නෙමෙයි, අද රික්ෂා ෂෝ එක යන්නේ දෙක දිගට. හරි, අපි ලස්සන සින්දුව එක දිගට අහන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඩිලානුවත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම ගීෂු ඉන්නවා, ගීෂුවත් එකතු කරගන්නවා. මහේෂ් ඉන්නවා, මහේෂ්වත් එකතු කරගන්නවා. ඒ වගේම ඉන්නවා මේ පැත්තෙන් එකතු කරගන්න නිරෝ, නිරෝවත් එකතු කරගන්න. ඊට පස්සේ එකතු කරගන්නවා මේ පැත්තෙන් කවුද ඉන්නේ, සචී. ඒ වගේම සචීවත් එකතු කරගන්න. ඊට පස්සේ එකතු කරගන්න මේ පැත්තෙන් තව කවුද ඉන්නේ, කොකෝ ෆොරස්ට් කැම්පින් ශ්‍රී ලංකා ඉන්නවා. ඒ වගේම මේ පැත්තේ එකතු වෙලා ඉන්නවා කොහොමද කියලා අහලා තියෙනවා කට්ටිය. ඉතින් චේ ඉන්නවා, චේවත් එකතු කරගන්න. ආදරෙන් එකතු කරගන්න තරු. ඒ වගේම ගුවනි ගයාත්ම, දිනූෂ් ඉන්නවා මේ පැත්තේ. ලස්සන ගිෆ්ට් එකක් දීලා තියෙනවා මට. ඒ වගේම අකලංක නෙගටිවත් එක්ක තමයි TikTok live එකේ පැත්තේ ගත කරමින් ඉන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කට්ටිය කියලා දිනවා. ඒ වගේම සසින්දු දෙනුවන් ඉන්නවා, හායි කියලා දිනවා. හායි සසින්දු, ඔයාවත් එකතු කරගන්නම්. හෂිකා සඳරුවනි ඉන්නවා, ඔන්න හායි කියලා දිනවා. ශෂිකවත් එකතු කරගන්නවා. මේ කට්ටියත් එකතු කරගෙනම ලස්සන සින්දුවක් අහන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ කට්ටිය එකතු කරගන්නවා වගේම දැන් ඉදිරියේදී මේ එල්නිනෝ තත්ත්වයක් එනවා කියලා තියෙනවා නේද? ඉතින් ඒ ගැනත් මේ දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. ලස්සන සින්දුවක් අහලා ඇවිල්ලා, මොකද නැත්තම් කතා කරනවා වැඩි වෙනවනේ නේද? ඉතින් අපි ලස්සන සින්දුවක් අහමු. වැහි පබළු සැලීගෙන මේ ලස්සන සින්දුව අහන තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් දිගටම එක තෙලා ඉන්න මගෙත් එක 10:29ක් වෙලා තියෙන්නේ. පරණ මතක අලුත් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ ලස්සන සින්දුවත් එක්ක ගොඩක් දුරට ඔයාගේ මතකයේ දිව යනවා ඇති. එයාව මතක් කරගමු. දැන් ඉන්නේ එයාවත් නිතර නිතර මතක් කරගන්නවනේ නේද? එයා

0: A su nave hai ik, a su nave hai tu. Supreme Radio. Magi hada, magi rata.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් අංක දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුත.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
0: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්. The welcome show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: දැන් ඇසල පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දින්නේ.
4: මම යනවා.
7: හොඳයි හොඳයි.
4: මම දැම්මම නිවාඩු දාලා තියෙන්නේ.
7: නිවාඩු දාලා යන්න හිතුවද මේක?
4: බැරිද? ඇයි ඔයාට ඉරිසියා?
7: ගියාට කමක් නැහැ. හරිද? අත් දෙක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ওই පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවා.
4: ටොන්
7: 75? ටොන් 75ක්.
4: ලේසර් දෙයනේ.
7: දල වශයෙන් ගත්තහම නිපු 125ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතු.
4: ඔව්.
7: ඒතකොට හිතන්නකෝ ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි තින් නේද?
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
9: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3

0: 89.1 89.3 Supreme Radio
1: ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්
2: මේ ධන නිධානය 8,03,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා
3: මගේ නම ප්‍රියරත්න මට රුපියල් 40කින් කෝටි 8,36ක් හම්බුණා මේ ඇතරම මේ ලොතරැයි මණ්ඩලයේ බොහොමයක් තුන ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා දවස් 10 15 ගන්නවා ඉතින් මට කවදා හරි ලොතරැයි කැදේ කියලා මට විශ්වාසයක් තිබුණා බොහොම සන්තෝෂයක් ලැබුණා මං හරි දා නිඳ ගියත් නෑ මට මේගේ මුදල් ලැබීමක පිළිබඳව ඇතරම ලොතරැයි මණ්ඩල දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරනවා මේ මුදලක් ලැබුණාම මේ ජීවන යොදා ගන්න පුළුවන් ඇතරම ලොතරැයි මණ්ඩලයට බොහොමයක් ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දීම පිණිස ඇතරම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටිකට් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් මම ඉදිරියට ටිකට් නිතරම ගන්නවා ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා ඔව් ඇතරම ලොතරැයි මණ්ඩලයට බේරගත්තු ස්තුතිවන්ත වෙනවා මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් හදලා කියන්නේ විතරම ලොතරැයි මිලදී ගන්න කියලා
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
4: සුරන් හමන ගමන් තාලය
5: සුරඟ බද
6: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
4: Endless Weekend with Supreme Radio

0: A su nave ai ekra, a su nave ai tuna. Supreme Radio. Magi hala, magi rata.
1: Fiber laser, CNC laser, plastic laser, සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන් ඉල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188.
2: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: ඉතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
5: හිතට ශක්තිය
3: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
7: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් අකුණ පිළිකෑම
8: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
9: The welcome show.
10: I work for this and I come along with this on
9: the Supreme Radio, the welcome show.
5: Satya Davas Pahima, Uday Hatata.
9: The welcome show.
11: ග්‍රහය වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහා ධන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
12: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකී

දහය විනාඩි 52ත් වෙලා තියෙනකොට අපි යන්න ලෑස්ති වෙන්නේ මේ විශේෂ පණිවිඩේ ඔයාලට මතක් කරා. ඉතින් දැන් මේ එල් නිනෝ තත්ත්වය දැන් ටිකෙන් ටික අපිට දැන් කිට්ටු වෙන ගමන් තියෙන්නේ නේද? මේ නොවැම්බර් මාසයේ ඉඳලා ඔන්න 2027 ජනවාරි දක්වා කාලේ ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් වර්ධනය වීමේ සම්භාවිතාවයක් පවතිනවා කියලා පුරෝකථනය කරලා තියෙනවා මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු. මේ ජාත්‍යන්තරව සිද්ධ වෙන කාරණාවක් මේක. ඇමරිකානු ඒ වගේම ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය ඔන්න ඒ වාර්තාවලට අනුව එල් නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමකට නොපැමිණීමේ මේ සම්භාවිතාවය දළ වශයෙන් 3-1 පමණ වෙනවලු. ඉතින් ගොඩාක් දුරට කියනවා මේ 63% සම්භාවිතාවයක් තියෙනවා මේක බලපැවැත්වෙනවා කියලා මේ එල් නිනෝ තත්ත්වය. වර්තමාන එල් නිනෝ තත්ත්වය ආරම්භ වී ඇති මේ මොහොතේ ඉතින් ඒක මේ මට්ටම වෙන විට දැන් අපිට ටිකින් ටික දැනෙන ගමන් තියෙන්නේ නේද? ජූලි සහ අගෝස්තු මාසවලදී විශේෂයෙන් වියලි කලාපීය ප්‍රදේශවලට සාමාන්‍ය තත්ත්වයට වඩා අඩු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවක් කියලා තියෙනවා. ඔක්තෝබර් මාසෙන් පස්සේ සාමාන්‍යයන්ට වඩා වර්ෂාපතනයක් අපේක්ෂා කරන්න පුළුවන් කියලත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරලා කියනවා. ඉතින් ධනාත්මක මේ ඉන්දියානු ද්‍රවීය තත්ත්වයක් ඔන්න වාර්තා වෙනවා. වර්ධනය වුවහොත් දෙසැම්බර් මාසය දක්වා වැඩි වර්ෂාපතන තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. ජූලි සහ අගෝස්තු මාසවල ජල සම්පත් කළමනාකරණය සඳහා සුදුසු පියවර ගන්න අවශ්‍ය වෙනවා කියලත් කියලා තියෙනවා. ඔක්තෝබර් මාසයෙන් පස්සේ අපේක්ෂිත වැඩි වර්ෂාපතනය හේතුවෙන් ගංගොතර හා නායෑම් වැනි අවදානම් තත්ත්වය ඇතින් වෙන්නත් පුළුවන් කියලා ඔන්න කියලා තියෙනවා. මෙහිදා පෙර සූදානමක් විදිහට නිරන්තරයෙන් නිරීක්ෂණය අවශ්‍යයි. අපි ආරක්ෂාව අපි විසින්ම සලස ගන්න ඕනේ. මේ පුරෝගතන කෘෂිකර්මය ඒ වගේම ජල කළමනාකරණය ඇතුළු පශු සම්පත් සෞඛ්‍ය බලශක්තිය ඒ වගේම දේශගුණ මෙයස්කම් වලට සංවේදී අනෙකුත් අංශ සඳහා වැදගත් වෙනවා කියලා තමයි ඔන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වාර්තාව ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් බලමු එල් නිනෝ තත්ත්වය දැන් අපි නිරන්තරයෙන්ම ඉදිරි කාලයේ වෙනවා. ඉතින් මේ එද්දි මේ දේ අපි කොහොමද ඉස්සරහට කරගෙන යන්නේ? ඒ වෙනුවෙන් අපි හැඩගැහෙන්නේ කොහොමද? මේ ආකාරයෙන් අපිට තොරතුරු නිරන්තරයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා දෙනවා. ඉතින් අපි ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. අපි සැහැල්ලුවෙන් ගන්න හොඳ නෑ හැම දෙයක්ම නේද? නිවේදනයක් දෙන්නේ අපිට අවධානයෙන් ඉන්න කියන පණිවිඩය අපිට දෙන ගම. ඉතින් හේමතක් කිරීමෙන් පස්සේ අපි ලස්සන ගීතයකට යන ලෑස්ති වෙන්නේ. අපි එකෝස්ටික් වර්ෂන් එකක් අහන්න ඕනේ. TikTok live එක පැත්තේ කට්ටියක් ඉන්නවා. බොබී ඉන්නවා, වගම ලක්ෂිත ඉන්නවා, හිරුණි ඉන්නවා ඔන්න ඉටලි වලින්. හිරුණිවත් එකතු කරගන්න ඕනේ. හිරුණි පෙරේරා ඉතින් එයාවත් එකතු කරගන්නම්. ඒ වගේම සහස් ඉන්නවා, සහස් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ලතා ඉන්නවා. මේ විදිහට තවත් කට්ටිය එකතු වෙලා ඉන්නවා. නිෂු, ඒ වගේම තව කීෂු මේ කට්ටියත් එක්ක තමයි TikTok live එක මේ විදිහට ගත කරමින් ඉන්නේ. මේ පැත්තට එන්න. අපි ලස්සන සින්දු අහන ගමන් TikTok live එක පැත්තේ කතා බහ කරන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ඉතින් මේ ලස්සන සින්දුවට ඔයාවත් එකතු කරගන්නම් ආදරෙන්. දිගරමින් මගෙත් එක්ක. අපි අලුත් පැයකින් තමයි මේකෙන් පස්සේ හම්බෙන්නේ. 10 විනාඩි 55යි දැන්.

11 විනාඩි 5යි දැන් වෙලාව. අපේ අලුත් පැයකට තමයි මේ විදිහට ඇවිත් ඉන්නේ. TikTok live එක පැත්තට කට්ටියක් ඉන්න එකතු කරගන්න. මේ පැත්තේ අපේ හොට්ලයින් නම්බර් එකට කතා කරලා දෙනවා කීප දෙනෙක් WhatsApp එක පැත්තේ තියෙනවා. එයාලා එකතු කරගන්න ඕනේ. ඉස්සලාම මම හොට්ලයින් නම්බර් එක පැත්තට යන්න. ඔන හිඳි බැද්දෙන් ආසිරි මේ පැත්තට කතා කරා. වයිෆ් නිශානිය වගේම පුතා අනුහස දුව කිතුනේ මේවත් එකතු කරගන්න කියලා තමයි ඔන්න කිව්වේ. මගේ නන් ස්ටොප් එකක් කිල්ලුවා. මම ඉස්සරහදී නන් ස්ටොප් එක දෙන්න උපරිම උත්සාහයක් ගන්න. හරි, ආසිරි ඔය හැම දෙනෙක්ම ආදරෙන් එකතු කරගන්න මේ ලස්සන සින්දු අහන්න. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ නදීව. මේ වෙලාවේ ඔන්න ආදරෙන් එකතු කරගන්න හස්බන් නවරත්න, ඒ වගේම ලොකු පුතා මනෝජ්, චූටිපුත අස්සෙනා, දෝෂීවත් එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. මේ වෙලාවේ සුප්‍රීම රේඩියෝ අහගෙන ඉන්න හැමෝමවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඔන්න මේ විදිහට නදී මේ පැත්තට කෝල් එකක් කරගෙන කිව්වේ. හරි, ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ වට්ස්ඇප් එක පැත්තේ කට්ටිය. වට්ස්ඇප් එක පැත්තේ ඉන්නවා කවුද? සුබ දවසක් වේවා. මම වැලිගල්ලෙන් සුජානි, මහත්තයා නිමල්, පුතා රුසිඳු, ඒ වගේම දුවව රශ්ිනි, මාජි ෆාතිමා එකතු කරගන්න කියලා ඔන්න කියලා තියෙන්නේ. වැලිගල්ලෙන් සුජානි ආදරෙන් එකතු කරගන්න ඔය කට්ටියම රසන් සින්දුවක් අහන්න. හරි, මේ කට්ටියත් එකතු කරගෙන TikTok live එක පැත්තේ කට්ටිය ඉන්න. ඔන්න ශාෂාවිල්ල ඉන්නවා live එක පැත්තේ. ඒ වගේම ඉන්නවා මේ පැත්තේ නිෂ් ඉන්නවා. ඒ වගේම නෝටි සංජු ඉන්නවා. ඊට පස්සේ නාලක වසන්ත හායි කියලා තියෙනවා. හායි නාලක. ඒ වගේම අනු ඉන්නවා. අනුගෙන් පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ නිෂ්. ඒ වගේම තව කවුද ඉන්නේ? සිනේක්ෂ ඉන්නවා. සිනේක්ෂවත් එකතු කරගන්න. ඊට පස්සේ හිරුණි, ඒ වගේම ලක්ෂිත මේ කට්ටියත් එකතු කරගෙන තමයි ඊළඟ ගීතය අහන්න ලෑස්ති වෙන්නේ. බොවසූදි ආදරෙන් එකතු කරගන්න මේ ඊළඟට අහන්න තියෙන ලස්සන ගීතය. දෙකම ඉන්න මගෙත් එක්ක. හේන ඔස්සන ආදරේ වැඩි කරන තවත් ලස්සන සෙන්දාවක්. එකයි 11 විනාඩි 7යි දැන්.

0: Asunavyai Eka, Asunavyai Tuna. Supreme Radio, Supreme Radio, Supreme Radio. Mage Yanda, Mage Rata.
1: සතුටයනු ඔබේ තේරීමකි. එය ඉබේ ලැබෙන ප්‍රතිඵලයක් නොවේ. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLV සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක 3ට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: Endless Weekend with Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ මගේ හඳ මගේ රට
1: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචී ගන්න.
2: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කෆේ with Nimesha The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
3: දැන් ඇසළ පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දින්නේ.
7: මං යනවා.
3: හොඳයි හොඳයි.
7: මං නිවන් දැම්මම නිවාඩු දාලා තියෙනවා.
3: නිවාඩු දාලා යන්න හිතුවද මේක?
7: බැරිද? ඇයි ඔයාට ඉරිසියාව?
3: ගියාට කමක් නැහැ. හරිද? අත් දෙක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ඔය පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවා.
7: ටොන්
3: 75ක්?
7: ලේසර් දෙයනේ.
3: දල වශයෙන් ගත්තහම නිපු ලක්ෂ 25ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්. එතකොට හිතන්නකො ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි තින් නේද?
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරන ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මස 11 වන දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ.

නා 11:25 වෙලා තියෙන්නේ. TikTok live එක පැත්තෙත් කට්ටි ඉන්නවා. ඒ වගේම එකතු කරගන්න කිහිප දෙනෙකුත් ඉන්නවා. ඉතින් මේ දවස්වල ෆුට්බෝල් ක්‍රීඩා ලෝලේන්ට දැන් ගොඩාක් වැදගත් දවසක්නේ නේද? දවසක් විතරක් නෙමෙයි දැන් දවස් ගාණක්. ඉතින් FIFA World Cup එක මේ පාර ඉතින් ඔන්න ඇමරිකාවේ වගේම කැනඩාව, මෙක්සිකෝව කියන රටවල් වල සත්කාර ගත්තෙන් තමයි පැවැත්වෙන්නේ. ඉතින් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ අර්ධ අවසන් පූර්ව වටය. ඉතින් කණ්ඩායම් 8කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ අර්ධ අවසන් පූර්ව වටේ තරඟ දෙකක්ම වෙනකොට නිමාවට පත්වලා ඉවරයි. ඉතින් තව තරඟ දෙකක් හෙට පාන්දර පැවැත්වෙන නියමිතව තියෙනවා. එතකොට තියෙන්නේ ඉතින් අර්ධ අවසන් පූර්ව වටෙන් පස්සේ අවසන් පූර්ව වටේ සහ ඒ වගේම අපේ තියෙනවා තුන්වෙනි ස්ථානයටත් තියෙනවා මේ සැරේ මැච් එකක්. ඉතින් ගිය පාර වගේම තුන්වෙනි ස්ථානයේ මැච් එක තියෙනවා. ඒ වගේම අපිට තව සෙමි ෆයිනල්ස් වල මැච් දෙකක් බලන්න පුළුවන්. ඒ වගේම ෆයිනල් මැච් එක තියෙනවා. ඉතින් හෙට මැච් දෙකත් එක්ක තව මැච් තියෙන. එතකොට 1, 2, 3, 4, 5, 6 වගේ තමයි. ඉතින් බලමු මේ පාර කවුරු වර්ල්ඩ් කප් එකේ ගයිද කියලා. ගිය පාර නම් ඉතින් ආජන්ටිනාවනේ ගත්තේ නේද? ඉතින් මේ පාර ඉතින් පොඩි පොඩි ආන්දෝලනාත්මක කතා ගොඩාක් තියෙනවා. ඉතින් ආජන්ටිනාව පැත්තට ලියවිලා තියෙනවාද මේ ආකාරයේ ගොඩාක් චෝදනා එල්ල වුණා. දැන් මේ ඊජිප්තු කණ්ඩායමත් එක්ක පැවැත්වුණු තරගයේදී ඊජිප්තු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හොසාම් හසන් කියලා තිබ්බා මේ ආජන්ටිනාව පැත්තටම ලියපු වර්ල්ඩ් කප් එකක් තමයි මේක කියලා. ඉතින් මිනිසුත් තීරණත් එක්ක ඉතින් අවසදායක තත්ත්වයක් ඇති වුණා කියලා ඉතින් පැමිණිලා පවා ගොළු කරලා තිබුණා. ඉතින් කොහොමරි ඉතින් මැච් එක බලන ඔයා තීරණය කරන්න එහෙම දෙයක් සිද්ධ වෙනවද නැද්ද කියලා. ඉතින් අපිට බලන්න පුළුවන් නේද එහෙම දෙයක් වෙනවන. හරි, මේ පාර වර්ල්ඩ් කප් එක දිනන්නේ කවුද? මං හිතන්නේ කවුරු කියලාද කියන්න බැහැ නේද? හැම තරගයක්ම ඉතාමත් ප්‍රබල තරඟ තමයි පැවැත්වෙන්නේ. මේ පාර ගොඩක් අවස්ථාවක් තියෙන මේ ප්‍රංශයට. ප්‍රංශයට ලොකු අවස්ථාවක් තියෙන. ඒ වගේම නෝර්වේ කණ්ඩායම, ස්පාඤ්ඤ, ආජන්ටිනාව, ඉංග්ලන්ඩ්, ස්විට්සර්ලන්ඩ් මේ හැම කණ්ඩායමක්ම දැවන්ත කණ්ඩායමම ඉතින් ප්‍රබල කණ්ඩායම්. අපි බලමු මේ පාර කවුරු ජයග්‍රහණය කරයිද කියලා. ඉතින් රාත්‍රී 7:00 වලට හැමදාම මේ FIFA World Cup එකේ මැච් අප්ඩේට්ස් දැනගන්නත් හැකියාවක් තියෙනවා කියන දේ මතක් කරන්න ඕනේ. හැමදාම රාත්‍රියේ 7:00 ඉතින් FIFA World Cup එකේ මැච් අප්ඩේට් එකත් අහන්න කියන ආරාධනාවත් එක්ක තමයි කට්ටියක් එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. ලයිව් එක පැත්තේ ඉන්න ඔන්න ශාෂ් ඉන්නවා. ශාෂ්ත් එකතු කර ගන්න ඕනේ. ඒ වගේම ඇලෙක්ස් ඉන්නවා. හලෝ, ගුඩ් මෝර්නින් කියලා දෙනවා. ගුඩ් මෝර්නින් ඇලෙක්ස්. ඒ වගේම දිනේෂ්, දිනේෂ්වත් එකතු කර ගන්නම්. ඊට පස්සේ එකතු කර ගන්න ඕනේ වෙරෝනිකා ඉන්නවා මේ පැත්තෙන්. වෙරෝනිකා, සංචු මේ කට්ටියත් එක්ක තමයි TikTok ලයිව් එකේ පැත්තෙන් ගත කරමින් ඉන්නේ. එන්න TikTok එක පැත්තට අපි මේ පැත්තට ඇවිල්ලා මූණට මූණ හම්බෙලාම සාකච්ඡා මාර්ගයෙන් ඉදිරියට යන්න හැකියාවක් තියෙනවා. ඉතින් ලස්සන සින්දුවක යන ලෑස්ති වෙන්නේ. අපි යන්නේ මරියව අහන්න. මරියා ගැන කියලා තියෙන ඒ ලස්සන සින්දුව අහන්න. කවුද මේ කියන්නේ? දන්නවනේ ඉතින් නේද? රදීෂ් වැන්දබෝන කියපුවාම ඉතින් ලස්සන සින්දු කොයි තරම්නම් කියලා තියෙන සුන්දර ගායකයෙක්ද නේද? අපි අහලා බලමු එහෙනම් මරියා.

0: සමුරු පලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0077 600 1022.
1: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
2: එතකොට දැන් ආදරේ දැනෙනවද?
1: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
2: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
1: සතියේ දින බලා රාත්‍රී 7ට අනුග්‍රහය.

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

0: Ce? A sunave ai ecra, a sunave ai tune. Supreme Radio. Maki hale, maki rata.
1: Ekulahai vinadi 45යි දැන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
1: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුට.
1: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
2: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
0: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
5: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
0: The welcome show.
4: I burn සුබදාසනක බලා උදෑසන හන්න.
0: Supreme Radio the welcome show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
0: The welcome show.
4: අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා සම්මේ කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

දවල් 12 වෙන්නත් ළඟයි. 11 විනාඩි 52ත් වෙලා තියෙනකොට මම ඔයාට කෙටි විවේකයක් දෙන්න ලෑස්ති වෙන්නේ දවල් 12ට පස්සේ. ඔන්න කන්න ඔයාට හැකියාවක් තියෙනවා. මාත් කාලා බීලා මේ පැත්තෙන් නැන්නම් ඊට කලින් එකතු කරගන්න කීප දෙනෙක් ඉන්නවා. TikTok live එක පැත්ත තාම ඒ විදිහටම යන ගමන් තියෙන්නේ. ඔන්න ශාශ් ඉන්නවා මේ පැත්තෙන්, ඒ වගේම තව ඉන්නවා ශාශ් වගේම භද්‍රිකා විජේසුන්දර, ඒ වගේම රුක්ෂි කළුආරච්චි, එයාවත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම රුවන් ලක්මාල් ඉන්නවා, එයාවත් එකතු කරගන්නම්. ඒ වගේම අංජුනීවත් එකතු කරගන්නවා. ඒ වගේම නුරාදී ඉන්නවා මේ පැත්තේ, නුරාදීවත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තෙන් එකතු කරගන්න ලෑස්ති වෙන්නේ ශ්‍රියානි, ඒ වගේම ඇලෙක්ස්, ඒ වගේම මේ පැත්තෙන් ඉන්නවා තව සුදු මැණික. ඒකට එක තමයි ඔන්න TikTok live එකේ පැත්තෙන් ඉන්නේ ඔන්න එකතු කරගන්න ලෑස්ති. තවත් කට්ටිය ඉන්නවා, ඒ වගේම WhatsApp එක පැත්තෙත් එයාලව එකතු කරගන්න ඕනේ. WhatsApp එක පැත්තෙන් ඔන්න මේ විදිහට මැසේජ් එක දාලා තියෙන නිශාන්ත ලස්සන සින්දුවක් අහන්න මාවත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ඔබුල් කියලා තියෙනවා ගුඩ් මෝර්නින් කියලා, එයාලවත් එකතු කරගන්න ගමන් හොට්ලයින් නම්බර් එක පැත්තේ ඉන්නවා කැස්බෑවෙන් සමන්තා, මේ විදිහට කතා කරේ. පුතා ජනිත් එකතු කරගන්න කිව්වා, ඒ වගේම දුවලා පවනි වාසනා ඒ දෙන්නවත් එකතු කරගන්න කිව්වා. ඒ වගේම පවුලේ හැමෝමත් රට රකින්න රණවිරුවන් හැම දෙනෙක්මත් එකතු කරගන්න කියලා තමයි ඔන්න කැස්බෑවෙන් සමන්ත මේ විදිහට කතා කරලා කිව්වේ. එළවත ආදරෙන් එකතු කරගන්න ගමන් තමයි මේ ලස්සන මෙඩ්ලිය ගහන ලෑස්ති වෙන්නේ. එහෙනම් දෙකරම එකතු වෙලා ඉන්න, කාලා බීලා ආයෙත් මේ පැත්තෙන් එකතු වෙමු. හරි, එකතු කරගන්න මේ වෙලාවේ මම අහගෙන ඉන්නවා මේ ලස්සන සින්දුවට. 11 විනාඩි 52යි දැන්.

0: දවල් 12යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩි තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: Let's see if we like it.

0: 89.1 Supreme Radio මගේ හද මගේ රට
1: සතුට යනු ඔබේ තේරීමකි. එය ඉබේ ලැබෙන ප්‍රතිඵලයක් නොවේ. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: වැඩි වැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: Radio. 89.1 89.3
5: Supreme Radio.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: හෆනින් ඒවිලින් ඩ්‍රයිව් එක
4: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
3: Back to back, Sindhu Ahanna.
7: Let's go.
8: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
9: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහැනේ.
10: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
11: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
12: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
8: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
12: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
8: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
13: දැන් ඇසල පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දින්නේ.
9: මම යනවා.
13: හොඳයි හොඳයි.
9: මම නිවන් දැම්මම නිවාඩු දාලා තියෙන්නේ.
13: නිවාඩු දාලා යන්න හිතුවද මේක?
9: බැරිද? ඇයි ඔයාට ඉරිසියා?
13: ගියාට කමක් නැහැ. හරිද? අධ්‍යක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ওই පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවා.
9: ටොන්
13: 75ක්.
9: ලේසර් දෙයනේ.
13: දල වශයෙන් ගත්තහම නිපු ලක්ෂ 25ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතු. එතකොට හිතන්නකෝ ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි තින් නේද?
8: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. අසුනවයයි එක අසුනවයයි තුන. Supreme Radio. Supreme Radio. Supreme Radio. මගේ අහන්න මගේ රටේ.

0: 89.3 Supreme Radio.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
2: හැමදේකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
3: ලෝකය තවත් දවසකට අවදි වුණා ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The Welcome Show.
2: අයිබර් සුබදාසනක වල උදෑසන හද.
4: Supreme Radio The Welcome Show.
3: සතිය දවස් පහේම උදේ 7ට.
4: The Welcome Show.
2: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: අපි යනවා වාස කරන ආදරය කරන
9: කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මස 11 දින රාත්‍රී 7ට කුබකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ.
10: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වළකාලමු.
2: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ ගැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: හැමතේකම එක වගේ නෙවෙයි. ලාෝචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාෝචී ගන්න.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2 739 180
1: වාඩි වුණාම නැගිටින්න අමාරුද? දරාගන්න බැරි කොන්දේකක්කමක් තියෙනවද? එක දිගටම වාඩි වෙලා හිටියම ශරීරයට වෙන දේ ගැන දන්නවද?
3: ඒ ගැන දැනගන්න සඳුදා උදේ 8ට වෛද්‍ය ටේරා ශෙට්ටිගේ සමගින් අපි එනවා
4: The Welcome Show.
5: සතියේ දවස් 5ම උදේ 7ට.
6: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
7: එතකොට දැන් ආදරේ දැනෙනවද?
6: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
7: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
1: සතියේ දිනවල රාත්‍රී 7ට. අනුග්‍රහය.

0: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රට
2: අයබෝතියන් සන්තෝෂ

0: එකයි විනාඩි දෙකයි දැන්.
1: එන සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට.

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

කියලා මම නෙමේ කියන්නේ චන්දන ලියනාරච්චි. අලුත් වෙවි යවපු කෙටි පණිවිඩ වාරත් ලැබිලා ඇති නේද? මේ වෙනකොටත් ලැබෙන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. නැත්තම් ලැබෙනකම් බලාගෙන කෙනෙක් ඉන්නව වෙන්නත් පුළුවන් නේද? එක්මනින්ම ලැබෙලා ඉන්න අයට තව තවත් සතුටෙන් ඒ වගේ කෙටි පණිවිඩ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමත් නැත්තම් ලැබෙන්න බලාගෙන ඉන්න අයට එක්මනින්ම ලැබෙන්න කියලාත් ඔන්න ප්‍රාර්ථනා කරනවා. හරි, එකයි විනාඩි 9ත් වෙලා තියෙන්නේ. අපි ලස්සන සින්දු ගොඩාක් එක දිගට අහන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම මතක් කරන්න මේ පැත්තට කතා කරන්නේ කොහොමද කියලා. ඔයාලට මේ පැත්තට කතා කරන්න හැකියාවක් තියෙනවා 0112 510 510 අපේ හොට්ලයින් නම්බර් එකට. ඒ වගේම ඔයාලට හැකියාවක් තියෙනවා මේ පැත්තට WhatsApp message එකක් දාන්න 0718 893 893 0718 893 893 කියන අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඔයාලට පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් දාන්න. සවස ඔන්න මම ඔයත් එක්ක ගත කරන්න මේ ලෑස්තියෙන් ඉන්නේ. කොහරි යන ගමන් ඉන්නව වෙන්න පුළුවන්, ගෙදර වැඩ කරන ගමන් ඉන්නව වෙන්න පුළුවන් නේද? වයිෆ් ගේ කීමට මේ වෙලාවේ නිදහසේ ඉන්න බලාගෙන හිටපු අනේ අසරණ ඔයා මේ වෙනකොට වැඩ කරනවා වෙන්න පුළුවන්. ඔන්න දැන් වයිෆ්ට hina යනවා, ඔයාට hina යනවා නේද? හරි, ඔන්න ඔයාගේ මහන්සිය නැති කරලා දාන්නම් නේද? වයිෆ්ටයි ඔයාටයි නිදහසේ ඔන්න සින්දු අහන්න දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ වගේම කොහරි යන ගමන් ඉන්නව වෙන්න පුළුවන් තනි පංගලෙවේ. ඉතින් ඔයාගේ විඩාම නිවන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. සවස් වරුවම මම ඔයත් එක්ක මේ විදිහට උදේ ඉඳලා ඉන්නවා වගේම ඉන්නවා. ඉතින් එහෙනම් එන්න මේ පැත්තට අපි කතා කරමු. ආදරය කරන අය එකතු කරගන්න මේ ලස්සන සින්දුවල්. අහමු ලස්සන සින්දුවක්. දෙකට මේක තියලා ඉන්න මම මතක් කරපු විදිහට හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්න, WhatsApp message එකක් දාන්න. මම ලෑස්ති ඉන්නවා මේ ලස්සන සින්දුවලට ඔයාලා එකතු කරගන්න. එහෙනම් තාමත් මුණගේ ගැස්සුනේ නැති මේ විදිහේ ලස්සන ආතර කතාවක් තමයි අහන්න ලෑස්ති වෙන්නේ. මම නෙමෙයි කියන්නේ සුරේන්ද්‍ර පෙරේරා. දිගට වෙන්න මගේ තෙක්කා.

0: තියෙන ගීත ටික මට කියන්න.
1: 89.1 89.3
2: සතුට යනු ඔබේ තේරීමකි. එය ඉබේ ලැබෙන ප්‍රතිඵලයක් නොවේ. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
2: අලුත් වෙලා.
3: පහසු වෙලා.
2: වැඩි වැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යටි.
3: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: Ce? A sunave ai ecră, a sunave ai tână. Supreme Radio. Maghiană, maghiarată.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
0: The Welcome Show.
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
2: දැන් ඇසල පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දින්නේ.
3: මම යනවා.
2: හොඳයි හොඳයි.
3: මම නිවන් දැම්මම නිවාඩු දාලා තියෙන්නේ.
2: නිවාඩු දාලා යන්න හිතුවද මේක?
3: බැරිද? ඇයි ඔයාට ඉරිසියා?
2: ගියාට කමක් නැහැ. හරිද? අත් දෙක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ කැලි කසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ওই පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවා.
3: ටොන්
2: 75ක්?
3: ලේසර් දෙයනේ.
2: දල වශයෙන් ගත්තහම නිපු ලක්ෂ 25ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්.
3: එතකොට
2: හිතන්නකෝ ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි තින් නේද?
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
4: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
0: Mixing, mixing, mixing, mixing the
5: beat.
0: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
4: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට WhatsApp කරන්න. කෝල් කරන්න 0112 510 510ට.
0: කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මස 11 වන දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ.

0: A su nave ai ecco, a su nave ai tu. Supreme Radio.
1: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අදම ලාඕචී ගන්න.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද?
4: හිතට ශක්තිය.
2: සිරුරට සුවය.
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
4: ලස්සනට ඉන්න අලුත් රහස්.
6: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
2: කලර්ස් කුණ පිළිකෑම.
7: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
4: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ දායක.
8: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
9: එතකොට දැන් ආදරේ දැනෙනවද?
8: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
9: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
8: සතියේ දිනවල රාත්‍රී 7ට. අනුග්‍රහය.
10: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3

0: Sunavejai ekran, Sunavejai tune. Supreme Radio. Magi hana, magi rata. සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6001822
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
3: මෙහෙම
4: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
7: The welcome show.
8: I work for the Sakavala Udesana Hatta.
7: Supreme Radio the welcome show.
0: Satya Davas Pahima. Ude Hatata.
7: The welcome show.
8: Anugrahaya.
9: Vartha Pita Vartha Tabane Koti Ate NLV Tanadita Hane Lutraye Rupiyal Koti Dahatuna Name Ata Ikma U Devanta Supiritya Galabadimin Rate Samvardhaneta Devanta Shaktiyak Vemin Obat Dinawa Ratat Dinawana Jatiya Mahatana Sampata Tanadita Hane Viladigena Obat Koti Dutiyaku Wan.
10: Meltol Hisaratya Una Semprathishyava Angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි

එකයි විනාඩි 53යි දැන් වෙලාව. අපේ එක දෙකට සින්දු ගොඩාක් ඇහුවා නේද? ඉතින් මේ සින්දු අහලා අහලා ඉතින් කට්ටියත් එකතු කරගන්න එපා නේද? සින්දු අහලාම හරියන්නේ අපි කතා කරන්නත් ඕනේ. ඉතින් කතා කරන්න තමයි ලෑස්ති වෙන්නේ මේ විදිහට. එකතු කරගන්න කීප දෙනෙක් ඉන්න යාලුවෙක් ඉක්මනින්ම එකතු කරගන්න. ඔන්න ලෑස්ති වෙන්නේ මීගමෝ පැත්තට යන්න නිරෝෂා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් අහන්න මාවත් පවුලේ හැම දෙනෙක්මත් එකතු කරගන්න හසිත කියලා තමයි ඔන්න මැසේජ් එකේ වල තියෙන්නේ. නිරෝෂමන් පවුලේ හැම දෙනෙක්මත් එකතු කරගන්න ගමන් යන්න ලෑස්ති වෙන්නේ. හරුවන් එකතු කරගන්න තංගල්ල පැත්තට. ලස්සන සින්දුවක් ලැබුවත් එකතු කරගන්න හසිත පවුලේ හැමෝමත් යාළුවොත් හැමෝම එකතු කරගන්න. ඒ වගේම ඔයාවත් සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැමෝමත් එකතු කරගන්නවා කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්න ඒ හැම දෙනෙක්ම රුවන් දෙගෙරම අහගෙන ඉන්න ඕනේ. හරි, ඊට පස්සේ හොට්ලයින් නම්බර් එකට කතා කරා මේ පැත්තට පියත්. පියත් කතා කරේ කෑගල්ලෙන්. ලස්සන සින්දුවක් අහන්න අපිවත් එකතු කරගන්න. ඒ වගේම අම්මා තාත්තා මලිලා දෙන්නවත් එකතු කරගන්න. ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඔන්න ඒ පැත්තට කතා කරලා කිව්වේ. හරි, මේ කට්ටියත් එකතු කරගෙන තමයි ඊළඟ ලස්සන ගීතය මේ විදිහට අහන්න ලෑස්ති වෙන්න. ඉතින් මතක් කරන්න ඕනේ ඔයාලා පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න, මේ පැත්තට WhatsApp මැසේජ් එකක් දාන්න. 0718839893 කියන අපේ WhatsApp මැසේජ් එක ඕපන් වෙලා තියෙනවා. ඔයාලට ඒ පැත්තට මැසේජ් කරන්න හැකියාවක් තියෙනවා. මම ලෑස්තියෙන් ඉන්න මේ ලස්සන සින්දු වලට ඔයාව ආදරෙන් එකතු කර ගන්න. අද දවස මේ සමස් වරුව එක දිගට සින්දු අහන ගමන් ගත කරන්න තමයි මේ විදිහට ලෑස්ති වෙන්නේ. ඉතින් හොර හැකියාවක් තියෙනවා මේ පැත්තට කෝල් එකකුත් ගන්න. හොට්ලයින් නම්බර් එකට 0112510510 අපේ හොට්ලයින් නම්බර් එක. ඉතින් මම TikTok live එකක් එන්න ලෑස්තියෙන් ඉන්නවා. ඉතින් TikTok එක පැත්තේ ඉන්නවනම් ඔන්න Supreme Radio කියලා සර්ච් කරන්න අපේ channel එක ඔයාලා බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒක follow කරන්න බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ගිහිලා බලන්න. දැනුමටද විනෝදයටද මේ හැම දෙයක්ම ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. අපේ TikTok channel එකට ගියොත් එහෙම විතරක් නෙමෙයි අපේ Facebook page එක Supreme Radio කියලා සර්ච් කරන්න. Facebook එකේ, ඉන්ස්ටාග්‍රෑම් එකේ, TikTok එකේ, YouTube එකේ මේ හැම තැනකම අපි ඉන්නවා. Supreme Radio කියලා සර්ච් කරන්න. ඔන්න YouTube එක පැත්තේ ඉන්නවා නම් YouTube එකේට ගිහිල්ලා Supreme Radio අපේ channel එක subscribe කරලා ගමන් ඒකේ තියෙන videos බලන්න. ඒ වගේම Facebook එකේ පැත්තේ නම් ඉන්නේ අපේ page එකට ගිහිල්ලා ඒකේ තියෙන දේවල් බලන්න. Instagram එක පැත්තේ නම් ඉන්නේ ඒකටත් ගිහිල්ලා ඒකේ තියෙන දේවල් බලන්න. ඔයාලට හැකියාවක් තියෙනවා. හරි, එහෙනම් මේ මතක් කිරීමත් කරා අපි යන්න හදන්නේ තවත් ලස්සන සින්දුවක් අහන්න. අපි අහිංසකාවියක් ගැන අහන්න ලෑස්ති වෙන්න. එහෙනම් මේ අහිංසකාවිය ගැන අහලා අලුත් පැයකින් අපි එකතු වෙමු. දෙකට එකතු වෙලා ඉන්න ඕනේ. හොඳද? නරක වැඩ කරන්නේ නැතුව හොඳට ජීවත් වෙන්න ඕනේ. අපි කතා කරමු ඉස්සරහට. පොඩක් ඉන්නකෝ.

0: දෙකයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනඩිත හනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසේ පොළොවේ බලේ කොටන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

දෙක විනාඩි පහත් වෙලා තියෙන්නේ. හරි, අපි අලුත් පැයකින් තමයි මේ විදිහට හමු වෙන්නේ. මම මතක් කරන්නම් ඔන්න TikTok live එකක් ඇවිල්ලා තියෙන්නේ. එන්න මේ පැත්තට TikTok එකේ නම් මේ වෙලාවේ වා ඉන්නේ. අපි මේ පැත්තට වෙලක් කතා කරන්න හැකියාවක් තියෙනවා. කට්ටියක් මේ පැත්තේ ඉන්නවා. එයාලව එකතු කරගමු. තරිඳු ඉන්නවා ඔන්න ලයිව් එක පැත්තේ. ඒ වගේම මලි ඉන්නවා. මලිවත් එකතු කරගන්න ඕනේ. ජීෂු ඉන්නවා සුපුරුදු පරිදි. ඒ වගේම මේ පැත්තට ඇවිල්ලා ඉන්නවා සසිරු. සසිරුවත් එකතු කරගන්න ඕනේ. සසිරු එකතු කරගන්න ගමන් යන්න හදන්නේ. තවත් කට්ටිය ඉන්නවා මේ පැත්තේ. මනෝජ් බෝයි ඉන්නවා. හසලකින් තමයි මේ විදිහට එකතු වෙන්නේ. මනෝජ් බෝයිවත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම චරිත් කියලා තියෙනවා හායි බෝයි කියලා. චරිත් දම්සාර තමයි එහෙම කියලා තියෙන්නේ. චරිත්වත් එකතු කරගන්න අසස්සින්දක් අහන්න. හරි, මේ කට්ටියත් එක තමයි මේ විදිහට ලයිව් එකේ ඉන්නේ. ඔයාලා මේ පැත්තට එන්න. අපි මේ පැත්තේ හමු වෙලා ඔන්න කතා කරන්න හැකියාවක් තියෙනවා. MRV මේ කට්ටියත් එක්ක ඉන්නේ මේ වෙලාවේ TikTok live එක ගත කරමින්. ඒ පැත්තට එන්න. අපි යන ලෑස්ති වෙන්නේ තවත් ලස්සන සින්දුවක් අහන්න. මල පැනලා ඉන්න කෙනෙක්ගේ සින්දුවක් තමයි මේ අහන්න ලෑස්ති වෙන්නේ. මල පැනලා ඉන්න අයට තමයි මේ ලස්සන සින්දුව දෙන්න ලෑස්ති වෙන්නේ. ඉතින් දෙකම අහගෙන ඉන්න. අතරින් එකතු කරගන්න ඔයාව මෙන්න මේ ලස්සන සින්දුව අහන්න. මම මතක කරන අපේ හොට්ලයින් නම්බර් එක 011 2510 510. අපේ හොට්ලයින් නම්බර් එක. ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කරන්න. ඒ වගේම ඔයාලට මේ පැත්තට මැසේජ් එකක් දාන්න හැකියාවක් තියෙනවා 0718 893 893 කියන අපේ WhatsApp නම්බර් එකට දැම්ම මැසේජ් එකක් දාන්න කියලාත් ඔයාලට ආරාධනා කරනවා. ඉතින් අතරින් එකතු කරගන්න ඔයාව තවත් ලස්සන ගීතයක් අහන්න. මතක කරන්න ගොඩක් දේවල් තියෙනවා. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් එන්න මේ පැත්තට කියලා ආරාධනා කරනවා. ඉතින් දවස පුරාවටම එක දිගට සින්දුව අහන්න නම් ලංකාවේ හොඳම FM රේඩියෝ එක මොකද්ද කියලා අහුවොත් එහෙම කියන්න තියෙන්නේ සුප්‍රීම් රේඩියෝ කියලා තමයි ඉතින් නේද? 89.1 89.3 අපි අහගෙන ඉන්නවා වගේම. ආදරෙන් මතක් කරන්න ඕනේ ඔයාව. ඉතින් මේ ලස්සන සින්දුව වලට අපි කට්ටිය එකතු කරගන්න ගමන් ඉතින් ගත කරන මේ කාලය හරිම සුන්දරයි. ඉතින් වීකෙන්ඩ් එක කියන්නේ වෙනම රසයක් නේද? එක දිගට සින්දු අහන්න තියෙන හරි ලස්සන දවස් දෙකක් තමයි සුප්‍රීම් රේඩියෝ එකත් එක්ක මේ වීකෙන්ඩ් එක ගත කරනවා කියන්නේ. එහෙනම් ඉතින් අපි ලස්සන සින්දුවක් අහලා ආයිත් මේ පැත්තෙන් එකතු මුන් දෙකට එකතුලා ඉන්න. අපි යන්න හදන්නේ ජෝ පෙරේරාගේ මල පැනලා අහන්න. දෙකට මෙන්න මගෙත් එක්ක.

0: Endless Weekend with Supreme Radio.
1: සතුටයනු ඔබේ තේරීමකි. එය ඉබේ ලැබෙන ප්‍රතිඵලයක් නොවේ. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLV සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් වාතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3

0: ප්‍රීම් රේඩියෝ මගේ හඳ මගේ රට උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
1: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගෙන් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
2: අනිත් අය කරන එකම තමා පුත.
1: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
3: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපිරි රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
0: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with Mac. The welcome show.
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: දැන් ඇසල පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලයේ පටන් ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දින්නේ.
3: මම යනවා.
5: හොඳයි හොඳයි.
3: මම දැම්මම නිවාඩු දාලා තියෙනවා.
5: නිවාඩු දාලා යන්න හිතුවද මේක?
3: බැරිද? ඇයි ඔයාට ඉරිසියා?
5: ගියාට කමක් නැහැ. හරිද? අත් දෙක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ওই පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවා.
3: ටොන් 75?
5: ටොන් 75ක්.
3: ලේසර් දෙයනේ.
5: දල වශයෙන් ගත්තහම නිපු ලක්ෂ 25ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතු.
3: ඒකට
5: හිතන්නකෝ ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි ඉතින් නේද?
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ලොව සුන්දරතම පාරාදීසේ
6: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
0: Travel with Supreme.
6: සතියේ දවස් පහේම
7: The Welcome Show අහන්න.

දෙකයි විනාඩි 24ක් වෙලා තියෙනකොට අපි එකතු කරගන්න කිහිප දෙනෙක් ඉන්නවා. එයාලව තමයි මේ විදිහට එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. හරි. ඉස්සලම් මම යන්නම් TikTok එක පැත්තට. TikTok live එක පැත්තේ ඉන්න ඕන චතු ගර්ල් ඉන්නවා, ඒ වගේම සබිත් ඉන්නවා. චතු ගර්ල් ඔන්න කියලා දෙනවා, "හයි අයියා" කියලා දෙනවා. "හයි හයි චතු, කොහමද?" ඉතින් නිෂා ඉන්නවා, ඒ වගේම එකතු කරගන්න. නිෂාවත් එකතු කරගන්න ඕනේ. හංසන ඉන්නවා. ඒ වගේම මේ පැත්තේ රැඳිලා ඉන්නව මකෙත් එක්ක. තව කවුද ඉන්නේ? ගීෂු ඉන්නවා. ගීෂුවත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ දිලංජන් ඔන්න කියලා තියෙනවා. ඩිලාන් නේද? ඩිලාන් ලස්සන සින්දුවක් දෙන්න කියලා. ශිහාන් මීරංගගේ සින්දුවක් තමයි මම ඊළඟට ලෑස්ති කරලා තියෙන්නේ. ඩිලාන් ඔයා ඉල්ලපු විදිහටම. ඉතින් එකතු කරගන්න ඕනේ. සංජු ඉන්නවා. නෝඩි සංජු හයි අයියේ කියලා දෙනවා. එයාවත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මලී කියනවා ඔන්න අපි අද රැයට වැඩ ගිහින් එනම් උත්සරණයි කියලා තිබ්බා. ඉතින් මගෙත් එක ලයිව් එකේ හිටියා. බොහොම ස්තුතියි. ඔයාවත් එකතු කරගන්න. ඒ වගේම කනුෂ්කි ඉන්නවා මේ පැත්තේ ඔන්න.

කටය දෙක තමයි ටික්ටොක් ලයිව් එකේ විදිහට ගත කරමින් ඉන්නේ. ඉතින් ඔයාලට කියන්නේ ටික්ටොක් එක පැත්තේ ඉන්නවා නම් සර්ච් කරන්න සිරෝමි කියලා තියෙනවා, මාව අමතක කරලා නේද ඉන්නේ කියලා. සිරෝමි මන් දැන්නේ ඔයාව දැක්ක සිරෝමි, ඔයාවත් එකතු කරගන්න ලස්සන සින්දක් අහන්න. හරි, මම කියන්නේ මාව අහගෙන ඉන්න ඔයාට එන ටික්ටොක් ලයිව් එක පැත්තට සර්ච් කරන්න. ටික්ටොක් එකේ ඉන්නවා නම් සුප්‍රීම් රේඩියෝ කියලා අපේ චැනල් එක බලාගන්න හැකියාවක් තියෙනවා. ටික්ටොක් ලයිව් එක පැත්තට ඇවිල්ලා අපිට ආදරෙන් සාදරෙන් කතාබහක් ඉස්සරහට කරගෙන යන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට හැකියාවක් තියෙනවා 011 2510 510 අපේ හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්න. ඒ වගේම 0718 89 3 893 කියන අපේ වට්ස්ඇප් නම්බර් එකට මැසේජ් එකක් දාන්නත් ඔයාලට හැකියාවක් තියෙනවා. හරි, වට්ස්ඇප් එකේ පැත්තේ ඉන්නවා අපි මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් එකේ සෙට් එක. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න රන්දික මදු ලක්ෂාන් අසංක මේ කට්ටියව එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා දෙන්නේ. හරි, එලවත් එකතු කරගෙන තමයි මේ කලින් අර කෙනෙක් ඉල්ලුවේ ඩිලාන් මගෙන් ඉල්ලුවානේ මේ ශිහාන් මිහිරංගගේ සින්දුවක් දෙන්න කියලා. ඔන්න මම ලෑස්ති කරලා තිබෙත් ශිහාන් මිහිරංගගේ සින්දුවක්. එහෙනම් ඉතින් දෙකට මගෙත් එක එකදලා ඉන්න අපි එක දෙකට සින්දු ගොඩක් අහන්න ලෑස්ති වෙන්නේ. 2:27 වෙලා තියෙන්නේ. මේ ලස්සන සින්දුව ඔයාවේ නැහැ.

0: 89.1 Supreme Radio මගේ හද මගේ රට
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: හැම දෙයකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආදරේ දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතේ ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
3: සතියේ දිනවල රාත්‍රී 7ට
5: අනුග්‍රහය

0: වාඩි වුණාම නැගිටින්න අමාරුද? දරාගන්න බැරි කොන්ද කැක්කුමක් තියෙනවද? එක දිගටම වාඩි වෙලා හිටියම ශරීරයට වෙන දේ ගැන දන්නවද?
1: ඒ ගැන දැනගන්න සඳුදා උදේ 8ට වෛද්‍ය ටේරා ශෙට්ටිගේ සමගින් අපි එනවා. The Welcome Show. සතියේ දවස් 5ව උදේ 7ට. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
2: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. අසු නවයයි එක අසු නවයයි

0: සියසුවට
1: හපනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: බොරු කියනවා ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ
2: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: back to back සින්දු අහන්න
3: let's go
0: every weekday at 4 PM in Porto with Ashi Ali ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
1: I burst the bodas rakavala udasana hata.
3: Supreme Radio the welcome show.
0: Satya davas pahema ude hatata.
3: The welcome show.
1: Anugrahaya.
4: Wartha pita wartha tabene koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.98 ikmagu devanta supiritaya galaba dimin rathe samvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha tanani dahane veladigena obat koti patiye kuwan.
5: Navina taakshanayen. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

තව ඉවරනෑ තව තියනවා තව තියෙනවා. දෙකයි විනාඩි 51ත් වෙලා තියෙන්නේ. ටික්ටොක් ලයිව් එක පැත්තේ කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය එකතු කරගන්න ඕනේ. අංජුනී ඉන්නවා. අංජුනීවත් එකතු කරගන්නම්. සසිඳු. ඒ වගේම මේ පැත්තේ ඉන්නවා නිෂා, සිරෝමි. මේ කට්ටිය එකතු කරගෙන තමයි මේ ලස්සන ලයිව් එක මේ විදිහට මේ පැත්තේ ගලාගෙන.

යන්නේ වාටත් එන්න හැකියාවක් තියෙන ඒ පැත්තට. ඉතින් එකතු කරගන්න ඕනේ දමිත. දමිතවත් එකතු කරගන්නම් ඊට පස්සේ දමිතා නේද? සෝරි ආ දමිතාව එකතු කරගන්න ඕනේ. ඒ වගේම ෂාන් ඉන්නවා. ෂාන්වත් එකතු කරගෙන තමයි හොන්න ලස්සන සින්දුවකට අපි යන්න ලෑස්ති වෙන්නේ. හරි, ඒ වගේම එකතු කරගන්න WhatsApp එකේ පැත්තේ කට්ටියක් ඉන්නවා. යාළුව එකතු කරගන්නට අගාලා ඔන්න දේශප්‍රිය ඉන්න සුපුරුදු පරිදි නාවලින් මේ විදිහට එකතු වෙන්නේ. ලස්සන සින්දුවක් අහන්න අපිවත් එකතු කරගන්න. යාළුවෝ හැමෝමවත් මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැමෝමවත් එකතු කරගන්න කියලා තමයි ඔන්න දේශප්‍රිය කියලා තියෙන්නේ. හරි, ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙනවා මේ වෙලාවේ ජයසංක එකතු වෙනවා. ජයසංක කළුතරින් තමයි මේ විදිහට එකතු වෙන්නේ. ලස්සන සින්දුවක පවුලේ හැමෝම එකතු කරගන්න හසිත කියලා තමයි ඔන්න මැසේජ් එකේ දාලා තියෙන්නේ. ඔස්තුති ආදරෙන් එකතු කරගන්න මේ හැම දෙනෙක්ම තවත් ලස්සන සින්දුවක් අහන්න. අපිට අලුත් පෑයකට තමයි මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අලුත් පෑයකට අපි යද්දී මතක් කරන්න ඕනේ ඔයා කොහොමද මේ පැත්තට කතා කරන්න කියලා. 0112 510 510 අපේ හොට්ලයින් නම්බරේ වට පුළා මේ පැත්තට කතා කරන්න. ඒ වගේම ඔයාලට හැකියාවක් තියෙනවා මේ පැත්තට WhatsApp මැසේජ් එකක් දාන්න. 0718 893 893. ඉතින් සකියා ඉන්නවා ඔන්න. සකියා සකි හායි කියලා දාලා තියෙනවා TikTok live එක පැත්තේ. හායි හායි හායි කොහමද? ඔන්න ඉතින් කට්ටිය මතක් කරන්නේ එන්න TikTok live එක පැත්තට. අපිට ඒ පැත්තෙමුත් හමු වෙන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි හැම social media platform එකකම ඉන්නවා. Supreme Radio කියලා search කරන්න ඕනම තැනක ගිහිල්ලා. Facebook ද, Instagram ද, TikTok ද, ඒ වගේම මොනවද? YouTube ද, මේ හැම තැනකම අපි ඉන්නවා. හරි, ඔයාලා ගිහිල්ලා search කරන්න හැකියාවක් තියෙනවා. බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔන්න නිලන්ති ඉන්නවා. නිලන්ති හායි කියලා තියෙනවා. ඔන්න සකියා මට ලස්සන gift එකක් දීලා තියෙනවා. යවත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම ඉරංග මේ කට්ටියත් එක්ක තමයි live එක මේ විදිහට ගත කරමින් ඉන්නේ. හරි, එහෙනම් ලස්සන සින්දුවක් අහලා අලුත් පෑකින් තමයි මේ විදිහට අපි ඊළඟට හමු වෙන්න ලෑස්තියෙන් ඉන්නේ. අපි ආමු හැමෝම ආදරය කරන ශීලා.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහි

0: 89.3 Endless Weekend with Supreme Radio.
1: සතුට යනු ඔබේ තේරීමකි. එය ඉබේ ලැබෙන ප්‍රතිඵලයක් නොවේ. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: වැඩි වැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
4: 89.1 89.3 Supreme Radio.

ලස්සන සිින්දු අහගෙන අද්දී ඉතින් අපි ඒ සිින්දුවලට කට්ටියක් එකතු කරගන්නත් පෑනේත් ඇතන් කතාබා කරන්න තු එකදිකට සිින්දු හද්දිත් නිකම් බෝරිං බෝරිං වගෙන තුනයි විනාඩි නවයත් වෙලා තියෙන් ටික්ටොක් ලයිව් එක තාමත් ඒ පැත්තෙන් යන ගමන් තියෙන්නේ. ඉතින් ඒ පැත්තේ කට්ටිය එකතු කරගන්න ඕනේ. ඔන්න මදු ඉන්නෝ. අනේ දුකින් ඉන්නේ කියලා තියෙන ඕන්න මදු. ඇයි අනේ දුකින් ඉන්නේ ඔයා? අපි ඉන්නේ දුක නැති කරන්න. හරි දෙකර වෙන්න ඕනේ අපිත් එක්ක. ඒ වගේම සචි ඉන්නව එකතු වෙලා TikTok live එක පැත්තේ. ඉතින් එයාවත් එකතු කරගන්නවා. ඉතින් ඊට පස්සේ යන්න ලෑස්ති වෙන්නේ නිෂාව එකතු කරගන්න, දමිතා ඉන්නවා, ලක්ෂී මේ කට්ටියත් එකතු කරගන්න ඕනේ. ඉතින් මංජු ඉන්නවා, ඒ වගේම එකතු කරගන්න ඕනේ. ප්‍රියන්ත මේ කට්ටියත් එකතු කරගෙන ලස්සන සින්දුවක් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ වගේම නෝටි ඉෂූ ඉන්නවා, ඔන්න හයි අයියේ කියලා දෙනවා. හයි හයි ඉෂූ, ඔයාවත් එකතු කරගන්න සින්දුවක් අහන්න. ඊට පස්සේ ලෑස්ති වෙන්නේ කවුද ඉන්නේ මේ පැත්තේ? අනේ මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. හැබැයි එයාගේ නම නැහැ. A guy who chats on anything කියලා තියෙන්නේ. අනේ මාවත් එකතු කරගන්න කියලා මට ඔයාගේ නම කිව්වනම් හොඳයි. හරි නැතුවත් එකතු කරගන්න ඕනේ. නැතුවත් ලස්සන සින්දුවක් අහන්න අපි එකතු කරගමු. ඊට පස්සේ අපි කවුද ඉන්නේ මේ පැත්තේ? එයාලා හැමදෙයක්ම එකතු කරගන්න ඕනේ. සමීර මේ කට්ටියත් එකතු කරගෙනම ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. ෆ්‍රෙඩි මේ කට්ටිය එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහමු. හරි ඊළඟට අහන්න ලෑස්ති වෙන්නේ ලස්සන මේ කවර් වර්ෂන් එක. ඉතින් ඒක අහන්න ඔයාලා හැම දෙනෙක්ම එකතු කරගන්න. මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔයාවත් එකතු කරගෙන තමයි මේ ලස්සන සින්දු අහන්න ලෑස්ති වෙන්නේ. බිඳ එකයි එක දෙකයි 510 510 අපේ හොට්ලයින් නම්බර් එක. ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ වගේම 0718 893 893 අපේ WhatsApp නම්බර් එක. ඔයාලට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. හරි මේ හැම විදිහකින්ම ඔයාලට මේ පැත්තේ එකතු වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් කියන්නේ TikTok live එක පැත්තට එන්න, මේ පැත්තට කතා කරන්න, මේ පැත්තට මැසේජ් කරන්න. එකතු කරගන්නම් ඔයා මාත් මේ ලස්සන සින්දු අහන්න. දිගටම ඉන්න මගෙත් එක්ක.

0: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: රටේනේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් අකුණ පිළිකෑම
2: යාපෝනි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: දැන් ඇසල පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දින්නේ.
7: මං යනවා.
6: හොඳයි හොඳයි.
7: මං නිවන් දැම්මම නිවාඩුත් දාලා තියෙනවා.
6: නිවාඩු දාලා යන්න හිතුවද මේක?
7: බැරිද? ඇයි ඔයාට ඉරිසියා
6: ගියාට කමක් නැහැ. හරිද? අත් දෙක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ඔය පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවලු.
7: ටොන්
6: 75ක්
7: ලේසර් දෙයනේ.
6: දල වශයෙන් ගත්තහම නිපු 125ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්. එතකොට හිතන්නකෝ ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි තින් නේද?
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.

ස්වප්නමල. දැන් ඔයාට ස්වප්නමලක් ඇති නේද? ස්වප්නමලක් නැත්තම් හමු වෙනකම් බලාගෙන ඉන්නවත් ඇද්ද නේද? 3:25 වෙලා තියෙද්දි අපේ බලාපොරොත්තුවෙන් ඉමු නේද? අපේ හීන හැබෑ වෙන්න කියලා, අපේට ස්වප්නමලක් අපේ හැබෑ මලක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු නේද? අපේ හිතේ ඉන්නවනේ ඕනම කෙනෙක්ගේ නේද? ඒ වගේ සුන්දර ආදරණීය කතා අපේ ජීවිතවල තියෙනවා. ඉතින් අපි කැමැත්තෙන් ඉන්න හෝ අපි කැමැත්තෙන් හිටපු ඒ අය ජීවිතේ කවදාම හරි දවසක අපිට හිමි වෙනවා නම් කියලා හිතන වාර අනන්තයි. එහෙම අවස්ථා ඔයාටත් තියෙනවා කියලා මන් දන්නවා. මේ වෙනකොට හිමි වෙලා ඉන්න කෙනත් එක්ක ආදරෙන් ඉන්න, ඒ කෙනා හරිම කෙනාද කියලා ඔයාට තීරණය කරන්නත් පුළුවන්. ඒක අපිට දැනෙනවානේ. ඉතින් වැරදි අඩුපාඩු හදාගෙන යන්න ඕනේ ගමනක් මේක. 100%ක් සර්ව සම්පූර්ණ මිනිස්සු අපිට හමු වෙන්නේ නැහැ. අන්නේ ඒ ඔබ දෙනත් ඔයාට දෙන්න ඕනේ. ගන්නව නම් ගන්න, නැත්නම් බැහැර කරන්න. හරි, TikTok live එකේ පැත්තේ කට්ටි ඉන්නවා. එයාලව හේතු කරගන්න ඕනේ. ඔන්න AKD ද? නෑ, චොලාන් එකතු කරගන්න දෙන්න. ඊට පස්සේ නැතුව ඉන්න ඕන්න. නැතුවත් එකතු කරගන්න ඕනි. හංසන මේකට එකතු කරගන්න ඉක්මනින්. නිෂා, සිරෝමි, චමිලා, ප්‍රියදර්ශනී, එවගේම මදු ඉන්නවා. මේකට එකතු කරගෙන තමයි ඊළඟ ගීත යහන ලෑස්ති වෙන්නේ. ටිකරම එකතු වෙලා ඉන්න ලක්ෂි, මේකටත් එකතු කරගන්න. සචි, ඒ වගේම ආදරෙන් මතක් කරන්න කීප දෙනෙක් ඉන්නවා WhatsApp එකේ පැත්තේ. එයාලවත් ඉක්මනින් එකතු කරගන්න. ඔන්න එකතු කරගන්න. ඉන්දික ඉන්නවා මේ වෙලාවේ අනුරාධපුරෙන් ලස්සන සින්දුවකට. වයිෆ්, ඒ වගේම චූටි පැටියා එකතු කරගන්න. ඒ වගේම පවුලේ හැමදෙනෙක්වත් එකතු කරගන්න. ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඔන්න ඉන්දික මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. හරි, අපි සිර වෙලා නැවතිලා අපි ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. නෑ, මං කිව්වේ සින්දුවේ නම. අපි ගහමු. දෙකම එක දෙලා ඉන්න. 3:26ක් වෙලා තියෙන්නේ. දැන් 27 වුණා. 3:27යි දැන්.

0: 89.1 Supreme Radio.
1: හැමතේකම එක වගේ නෙවෙයි. ලාෝචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාෝචී ගන්න.
2: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
3: ඔය ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
4: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
3: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට වට්ස්ඇප් කරන්න, කෝල් කරන්න 0112 510 516ට.
5: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
1: I burn සුබදස් රැකවල උදෑසන හදලා.
6: Supreme Radio the welcome show.
5: සතිය දවස් පහේම උදේ 7ට.
6: The welcome show.
1: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තනනි තහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: කුමකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වනවරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මස 11 දින රාත්‍රී 7ට කුමකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ.
1: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
2: එතකොට දැන් ආදරේ දැනෙනවද?
1: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
2: මේ ආදරේ, ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
1: සතියේ දින බලා රාත්‍රී 7ට අනුග්‍රහය.

0: වාඩි වුණාම නැගිටින්න අමාරුද? දරාගන්න බැරි කොන්ද කැක්කුමක් තියෙනවද? එක දිගටම වාඩි වෙලා හිටියම ශරීරයට වෙන දේ ගැන දන්නවද?
1: ඒ ගැන දැනගන්න සඳුදා උදේ 8ට වෛද්‍ය ටෙරා ශෙට්ටිගේ සමගින් අපි එනවා. The Welcome Show. සතියේ දවස් පහේම උදේ 8ට. Supreme Radio.

ඔන්න ඔය විදිහට තමයි අද දවස පුරාවට මම ඇත්තික රැඳිලා හිටියේ. දැන් ඉතින් මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන. ලස්සන සින්දු ගොඩක් ඇහුවා උදේට. ඉඳලා මම ඔයත් එක්ක මේ පැත්තටලා රැඳිලා හිටියා. ඉතින් මම ගියාට මේ සින්දු අහන්න දෙන එක ඉවර වෙන්නේ නැහැ. ඒක අද දවස් පුරාවටම වගේ හැම දවසකම එක දිගට ගලාගෙන යනවා. ඒක නවතින දෙයක් නෙමෙයි. හරි, මම ගියා කියලා වා රේඩියෝ වහන්න දෙයක් නැහැ. මම ගියා හිටියටත් වඩා හොඳට ඔයාට එක දිගට සින්දු අහන්න හැකියාවක් තියෙනවා මගේ කචකචේ නැතුව. හරි, 3:53 වෙලා තියෙන්නේ. ඉතින් ඔස්තුති මගෙත් එක්ක රැඳිලා හිටපු හැම දෙනෙක්ටම මේ පැත්තට කෝල් කරපුවෝ, මේ පැත්තට වට්ස්ඇප් මැසේජ් එක දාපුවෝ, ඒ වගේම TikTok live එකේ මගේත් එක්ක සම්බන්ධලා හිටපු හැම දෙනෙක්ටම බොහොම ස්තුතියි. මම හිතනවා අද දවසේ ඔයාගේ විඩා ඔයා නිවා ගන්න නැති නේද මේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉඳලා. ඉතින් හැම දවසක්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයයි අපේ වත්කම 89.1 89.3 හැමදාම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාට අපේ එක දිගට හැම විදිහකම සින්දුවක්, අලුත්ද පරණද මෙඩ්ලිද කවර්ස්ද AI ද මේ හැම විදිහකම සින්දුවක් අපි ඔයා වෙනුවෙන් හැමදාම දෙන්න ලෑස්තියෙන් ඉන්නවා. ඉතින් ඔයාගේ නිදහස, ආදරය, මේ හැම දෙයක් එක්කම ගලාගෙන යන ඔයාගේ සුන්දර ජීවිතයට සුප්‍රීම් රේඩියෝ අපි හැමදාවත් ළඟින් තියාගන්න. එනම් ඉතින් ගෙල්ලෙන්නම් සුබ සන්ධ්‍යාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ රාත්‍රියක්. මම හසිතා.

0: විතරයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.

0: ප්‍රේම් රේඩියෝ
1: Endless Weekend with Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හැමතේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අතම ලාඕචී ගන්න.
3: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
4: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
7: Back to back සින්දු අහන්න.
8: Let's go.
9: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
10: The Welcome Show.
11: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
12: දැන් ඇසල පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දින්නේ.
6: මම යනවා.
12: හොඳයි හොඳයි.
6: මම නිවන් දැම්මම නිවාඩු දාලා තියෙන්නේ.
12: නිවාඩු දාලා යන්න හිතුවද මේක?
6: බැරිද? ඇයි ඔයාට ඉරිසියා?
12: ගියාට කමක් නැහැ. හරිද? අධ්‍යක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ඔය පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපූ සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවා.
6: ටොන්
12: 75ක්
6: ලේසර් දෙයනේ.
12: දල වශයෙන් ගත්තහම නිපූ ලක්ෂ 25ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්. එතකොට හිතන්නකො ටොන් 75 කියන එක අහන්න දෙයක් නෙවෙයි ඉතින් නේද?
13: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
10: The Welcome Show.
14: අසු නවයයි එක. අසු නවයයි තුන. Supreme Radio.

0: තුන සුප්‍රීම් රේඩියෝ උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 0112 864 012 සමරුබලක බදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0112 600 1822
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්
3: Travel with Supreme
4: සතිය දවස් පහේම
5: The Welcome Show අහන්න
6: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
4: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
2: හැම දෙයකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස වූ තේ රසය ඔබත් අදම ලාඕචි ගන්න.
3: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්නේ කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්නේ කියලා. හා හයි බෝ නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
4: අනිත් අය කරන එකම තම අපට.
3: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්නේ කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
5: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with Mac.
8: The welcome show.
2: වාඩි වුණාම නැගිටින්න අමාරුද? දරා ගන්න බැරි කොන්ද කැක්කුමක් තියෙනවද? එක දිගටම වාඩි වෙලා හිටියම ශරීරයට වෙන දෙයක් ගැන දන්නවද?
9: ඒ ගැන දැනගන්න සඳුදා උදේ 8ට වෛද්‍ය ටෙරා ශෙට්ටිගේ සමගින් අපි එනවා.
8: The welcome show.
9: සතියේ දවස් 5 උදේ 7ට.
10: කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මස 11 දින රාත්‍රී 7ට කුබකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍යානුග්‍රහය සුප්‍රීම් රේඩියෝ
11: 89.1 89.3 Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙදිලේ කොළොඹෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: එන්න පියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝකරේ මණ්ඩලයේ
2: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙනසූ තේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
3: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 180ට.
4: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
6: අයිබර් සුබදාසනක බල උදෑසන
5: හන්න. Supreme Radio the welcome show.
3: සතිය දවස් පහේම උදේ 7ට.
5: The welcome show.
6: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: 89.1 89.3 Supreme Radio.

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොයි හරි
5: හිතට ශක්තිය
3: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් වල පිලි කැම
7: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
0: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
2: The Welcome Show.
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
8: දැන් ඇසල පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දින්නේ.
4: මම යනවා.
8: හොඳයි හොඳයි.
4: මම නිවන් දැම්මම නිවාඩුත් දාලා තියෙනවා.
8: නිවාඩු දාලා යන්න හිතුවද මේක?
4: බැරිද? ඇයි ඔයාට ඉරිසියා?
8: ගියාට කමක් නැහැ. හරිද? අත් දෙක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ කැලි කසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ඔය පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවා.
4: ටොන්
8: 75ක්? ටොන් 75ක්.
4: ලේසර් දෙයනේ.
8: දල වශයෙන් ගත්තහම නිපු 125ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්. එතකොට හිතන්නකෝ ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි තින් නේද?
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show.
0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
3: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
2: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
0: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0112
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදර නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා ආතරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා
4: එතකොට දැන් ආදරේ දැනෙනවද
3: ඔව් ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා ඒ තරමටම ඔයා මගේ ජීවිතේ ලස්සන කළා
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියෙවි Dream Night
3: සතියේ දින වල රාත්‍රී 7ට අනුග්‍රහය
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: අපි යනවා වාස කරන ආදරය කරන
1: කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස් අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැ

0: සවසහයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: සමරුපලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6001822 ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
1: The welcome show.
2: I work සුබදාසනක බලා උදෑසන
1: හදලා. Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත් ධන සම්පත තනරිතහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍චාරයක්.
5: Travel with Supreme.
2: සතිය දවස් පහේම The Welcome Show අහන්න.
6: අසු නවයයි තුන.
5: Supreme Radio.

0: Endless Weekend with Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගාපව රුපියල් කෝටියේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
1: මට කෝටියේ ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ කුඹරුකක් තියලා තිබුණා. ඒක උකස් සරව ගන්න ඕන. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවීකින් බලන වෙලාවේ තමයි තිබුණේ අංක හතරක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංකෙ පමණයි ගැලපුණේ. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි තුන් දෙනා මුණුගුරායි මායි නෝනායි. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩිවිලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන් වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එකට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් ඉවර වෙන බොහොම සතුටින් ගන්නවා කට්ටිය.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කෆේ විත් නිමේෂා. නිමේෂා The Welcome Show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
3: දැන් ඇසළ පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දින්නේ.
10: මම යනවා.
3: හොඳයි හොඳයි.
10: මම නිවන් දැම්මම නිවාඩු දාලා තියෙනවා.
3: නිවාඩු දාලා යන්න හිතුවද මේක?
10: බැරිද? ඇයි ඔයාට ඉරිසියාව?
3: ගියාට කමක් නැහැ. හරිද? අත් දෙක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ওই පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවලු.
10: ටොන්
3: 75ක්? ටොන් 75ක්.
10: ලේසර් දෙයනේ.
3: දල වශයෙන් ගත්තහම නිපු 125ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්. එතකොට හිතන්නකො ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි තින් නේද?
9: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
8: The Welcome Show.
11: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
12: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
13: Mixing, mixing, mixing, mixing the beats.
14: සුදුමලා කුලින් තනදහවා.
11: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
12: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 WhatsApp කරන්න. කෝල් කරන්න 0112 510 510.
15: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
16: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
15: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
17: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: ප්‍රේම් රේඩියෝ
1: අසුන් නවයයි තුනේ
2: Endless Weekend with Supreme Radio.

0: ඉංජිනේරුවෙක්විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
2: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
3: වාඩි වුණාම නැගිටින්න අමාරුද? දරාගන්න බැරි කොන්ද කැක්කුමක් තියෙනවද? එක දිගටම වාඩි වෙලා හිටියම ශරීරයට වෙන දේ ගැන දන්නවද?
4: ඒ ගැන දැනගන්න සඳුදා උදේ 8ට වෛද්‍ය ටෙරා ශෙට්ටිගේ සමගින් අපි එනවා
5: The Welcome Show.
4: සතියේ දවස් 5ව උදේ 7ට.
6: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
7: එතකොට දැන් ආදරේ දැනෙනවද?
6: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතේ ලස්සන කළා.
7: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
6: සතියේ දිනවල රාත්‍රී 7ට
8: අනුග්‍රහය.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: එන්ල සුවිකෑන් ලුවිත් සුප්‍රීම් රඩියෝ
3: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රවවලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජබීමට උපකාරී වූ සියලු පාදක මර්ධනය කර ජයග්‍රහණය උදාකර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: 89.3 සුප්‍රීම් වේලාව රාත්‍රී 7යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වේලාව මතක් කළේ
2: එන්න

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තයාගයේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
1: මම රත්නසිරි, මම ගම්පහ දෙසින් බදීකේ තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මම ඇඳුනා, මට ලක්ෂයක් ඉස්සර දෙකක් තුනක් ඇදලා තියෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ, මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රජයටත් මේක 30ක් හරිනවා. ජනාධිපති අරමුදලටත් ඒකත් රටට සේවයක්. මේකෙන් අපිටත් ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු මගේ වචනට ගෙනවා. ලේස් ෂොප් එකක් කරන් හිටියේ මම ඉස්සෙල්ලා. ලේස් ෂොප් එක මගේ ව්‍යාපාර වැටලා ඉන්නේ. මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂය ඉස්ස මම කියන්නේ මේ ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතික ලොතරැයි මණ්ඩලයට ඒ කාර්යමණ්ඩල සහෝද සේවම මම ස්තුති කරනවා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: අතරේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොයි හරි
5: හිතට ශක්තිය
3: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න
7: ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
8: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
9: කලර්ස් වල පිළිකෑම
10: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
9: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
11: දැන් ඇසළ පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දින්නේ.
12: මම යනවා.
11: හොඳයි හොඳයි.
12: මම නිවන් දැම්මම නිවාඩු දාලා තියෙනවා.
11: නිවාඩු දාලා යන්න හිතුවද මේක?
12: බැරිද? ඇයි ඔයාට ඉරිසියා?
11: ගියාට කමක් නැහැ. හරිද? අත් දෙක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ওই පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවා.
12: ටොන්
11: 75? ටොන් 75ක්.
12: ලේසර් දෙයනේ.
11: දල වශයෙන් ගත්තහම නිපු ලක්ෂ 25ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්. එතකොට හිතන්නකෝ ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි තින් නේද?
5: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. අසුනවියයි තුන. Supreme Radio. වගේ අහන්න, වගේ රට.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපුවරුදැන් අනර්ඝ නිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I work for that Sakavala udasana
1: hata. Supreme Radio the welcome show.
0: Satya davas pahema. Udaya hatata.
1: The welcome show.
2: Anugrahaya.
3: Wartha apita wartha tabene koti ate NLB tanadithane luturaiye rupiyal koti 13.98 ikma u dewanta supirita aga laba dibin. Rathi sangwardaneeta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanadithane biladigena obat koti patiye kuwan.
4: Engineeru ek vidiyata mudalata wada pramithiya mage වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
7: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.
7: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය.
9: FIFA World Cup 2026 තරඟ විස්තර.
10: 2026 FIFA ලෝක කුසලාන පිටියේ අර්ධවසන් පූර්ව වටේ පැවැත්වුණු දෙවන තරඟය අද අලුයම නිමාවටපත් වුණා. ස්පාඤ්ඤ සහ බෙල්ජියම් කණ්ඩායම් අතර පැවැත්වුණු මේ මහා ගැටුම අවසන් තත්පරයේ දක්වාම ප්‍රේක්ෂකයින්ට දැඩි කුතුහලයක් ගෙනතුන් ප්‍රහාරාත්මක රටාවකින් යුක්ත වුණා. සත්කාරක ඇමරිකා එක්සත් ජනපදය තරඟාවලියෙන් ඉවත් කරමින් පැමිණි ප්‍රවේගකාරී බෙල්ජියම් ප්‍රහාරකයින්ගේ සෑම උත්සාහයක්ම අඩපණ කළ ස්පාඤ්ඤයේ ක්‍රීඩකයින් තරඟය නිමාවට පත් කළේ ගෝල 2-1 ලෙස අතිවිශිෂ්ට ජයග්‍රහණයක් සනිටුහන් කරගනිමින්. ඊයේ ජයග්‍රහණය වාර්තා කළ ප්‍රංශ කණ්ඩායම සමගින් මෙවර ලෝක කුසලානයේ අවසාන පූර්ව වටයෙහි දෙවැනි අසුන නිල වශයෙන් වෙන්කරවා ගැනීමට ස්පාඤ්ඤය සමත් වුණා. අර දවසන් පූර්ව වටේ ඉතිරි ඉඩකඩ වෙන් කරවා ගැනීම සඳහා හෙට එනම් ජූලි මාස 12 ඉරිදා අලුයම මුළු මහත් පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට නිදි වර්ජිත රාත්‍රියක් වනවා නොඅනුමානයි. අලුයම 2:30 මියාමි ක්‍රීඩාංගණයේදී බ්‍රසීලයේ තරඟාවලියෙන් ඉවතට ඇද දැමූ පෙරලිකාර ගමනක යෙදෙන නෝර්වේ කණ්ඩායම ප්‍රබල එංගලන්තයට එරෙහිව තරඟ වදිනු ලබනවා. ඒ වගේම සමස්ත ලෝකයේම වැඩි වශයෙන් අවධානය යොමු වී ඇත්තේ කැන්සාස් සිටි පිටියේදී පැවැත්වෙන තරඟයේ දැසටයි. ඊජිප්තුව හමුවේ අතිශය ප්‍රාතිහාර්යමය ජයග්‍රහණයක් අත්කරගත් සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසීගේ ආජෙන්ටිනාව කොලොම්බියාව පරදා පැමිණි ප්‍රවේගකාරී ස්විට්සර්ලන්තයට එරෙහිව මෙම තරඟයේදී පිටියට පිවිසෙන්නේ අවසන් 4 අතරට කෙසේ හෝ තේරීපත් වීමේ දැඩි අදිෂ්ඨානයෙන් යුතුවයි. 2026 FIFA ලෝක කුසලාන පිටියේ සියලුම උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට අපි සූදානම්.
7: ආපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග.

එක 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙනස් සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝ නංග, දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුට.
2: හරි, තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි, දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා, අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් වී මැක්.
8: වාඩි වුණාම නැගිටින්න අමාරුද? දරා ගන්න බැරි කොන් දෙකක් උමක් තියෙනවද? එක දිගටම වාඩි වෙලා හිටියම ශරීරයට වෙන දේ ගැන දන්නවද?
9: ඒ ගැන දැනගන්න සඳුදා උදේ 8ට වෛද්‍ය ටෙරා ශෙට්ටිගේ සමගින් අපි එනවා
10: The Welcome Show.
9: සතිය දවස් පහේම උදේ 8ට.
11: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
12: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
13: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
12: ඔයාගේ රික්වෙස්ට් එක 0718 89.3 89.3

0: රැඳි සිටින්නේ සුප්‍රීම් රේඩියෝ සමගින්. දැන් වේලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ දහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම්

0: 89.1 Supreme Radio.
1: Happening evening drive එක
2: lead කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා.
1: බොරු කියනවා ඉතින් ඒ වartifactId උගලට බොරු කියන්න බෑනේ. Back to back සින්දු අහන්න.
4: Let's go.
0: Every weekday at 4 PM in Porto with Ashi Ali.
5: The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: දැන් ඇසල පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දින්නේ.
1: මං යනවා.
7: හොඳයි හොඳයි.
1: මං නිවන් දැම්මම නිවාඩුත් දාලා තියෙනවා.
7: නිවාඩු දාලා යන්න හිතුවද මේක?
1: බැරිද? ඇයි ඔයාට ඉරිසියා
7: ගියාට කමක් නැහැ. හරිද? අත් දෙක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ওই පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවා.
1: ටොන්
7: 75ක්
1: ලේසර් දෙයනේ.
7: දල වශයෙන් ගත්තහම නිපු ලක්ෂ 25ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්. එතකොට හිතන්නකෝ ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි ඉතින් නේද?
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio. මගේ අහන්න මගේ රටේ

0: සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කෆේ විත් නිමේෂා. The
6: welcome show. වාඩි වුණාම නැගිටින්න අමාරුද? දරා ගන්න බැරි කොන් දෙකක්කමක් තියෙනවද? එක දිගටම වාඩි වෙලා හිටියම ශරීරයට වෙන දේ ගැන දන්නවද?
2: ඒ ගැන දැනගන්න සඳුදා උදේ 8ට වෛද්‍ය ටෙරා ශෙට්ටිගේ සමගින් අපි එනවා.
7: The welcome show. සතිය දවස් පහේම උදේ 8ට. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
6: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයැයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
8: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: අපරණ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද?
3: හිතට ශක්තිය.
1: සිරුරට සුවය.
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
3: ලස්සනට ඉන්න අලුත් රහස්.
5: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
1: කලර්ස් වල පිලි කැම.
2: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා. සතිය දවස් පහේම උදේ දායක ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
7: I work for the Sanaka Vala Udaysana Hatta.
6: Supreme Radio, the welcome show.
3: Satya Davas Pahima, Uday Hatata.
6: The welcome show.
7: Anugrahaya.
8: Vartha Pita Vartha, Tabane Koti Ate, NLV Tanadita Hane, Lutraye, Rupyal Koti, Dahatuna, Name Ata, Ikma U, Devanta, Supirithi Agalabadimin, Rate Sangvardhaneta, Devanta, Shaktiak Pemin, Obat Tinava, Ratat Tinavana, Jati, Mahatana, Sampata, Tanadita Hane, Viladikin, Obat Koti Tujekuan.
9: Meltol, Hisaratia, Una, Sempratishava, Angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: 89.1 89.2

0: 89.1 89.3 ඔබ මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ. දැන් වෙලාව රාත්‍රී 9යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න

0: Green Radio
1: Supreme Radio.

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානය 8,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා.
1: මගේ නම ප්‍රියරත්න. මට රුපියල් 40කින් කෝටි 8,36ක් හම්බුණා. මේ ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයේ බොහොමයක් තුන ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා, දවසට 10-15ක් ගන්නවා. ඉතින් මට කවදාහරි ලොතරැයි කැඳේ කියලා මට විශ්වාසයක් තිබුණා. බොහොම සන්තෝෂයක් ලැබුණා. මම හරි දැන් ඉඳ ගියත් නෑ මට මේගේ මුදල් ලැබීමක පිළිබඳව. ඇත්තටම ලොතරැයි මණ්ඩලයේ දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේ මුදලක් ලැබුණාම ඒ දියුණුව යොදා ගන්න පුළුවන්. ඇතරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දුන්නට. ඇතරම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න. එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරමට තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටිකට් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටිකට් නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලයේ වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව් ඇතරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් හදලා කියන්නේ නිතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හා. හයි බෝන් අංකල්, දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුට.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි, දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් විත් මැක්.
7: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
8: The welcome show.
4: I work for the Sakavala udasana hata.
8: Supreme Radio the welcome show.
7: සතියේ දවස් 5ම උදේ 7ට.
8: The welcome show.
4: අනුග්‍රහය.
9: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩේ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
10: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
12: 89.1 89.3
13: Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
4: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: බැක් ටු බැක් සින්දු අහන්න
5: Let's go.
6: Every weekday at 4 PM in Port Town with Ashi Ali. Love sundaratunu paradise.
1: Mana bendulu asenu gattunu tan soya. Uthuma yamu sacharaya.
6: Travel with Supreme.
1: Satye davas pahema. The welcome show ahanna. වාඩි වුණාම නැගිටින්න අමාරුද? දරාගන්න බැරි කොන් දෙකක් කොමක් තියෙනවද? එක දිගටම වාඩි වෙලා හිටියම ශරීරයට වෙන දේ ගැන දන්නවද?
7: ඒ ගැන දැනගන්න සඳුදා උදේ 8ට වෛද්‍ය ටෙරා ශෙට්ටිගේ සමගින් අපි එනවා.
5: The Welcome Show.
6: සතිය දවස් පහේම උදේ 8ට.
8: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
1: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්සිල්ලලා. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
5: Mixing, mixing, mixing, mixing the beats.
9: සුසුමලා කුලින් තන්නද හවා.
7: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් Supreme Radio Weekend Request.
1: ඔයාගේ request එක 0718 89.3 89.3ට WhatsApp කරන්න. Call කරන්න 0112 510 510ට.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකාලමු.
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
10: Supreme Radio, make a superior.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සිංදු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි

0: බැරිද? ඇයි? ඔයාට ඉරිසියාව?
1: ගියාට කමක් නැහැ. හරිද? අත් දෙක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ওই පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝන අපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවා.
0: ටොන්
1: 75? ටොන් 75ක්.
0: ලේසර් දෙයනේ.
1: දල වශයෙන් ගත්තහම නිපු 125ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්.
0: ඔව්.
1: ඒතකොට හිතන්නකො ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි ඉතින් නේද?
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

89.1 89.3 Supreme Radio.

0: 89.3
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රටේ

Asunavia y Eka, Asunavia y Tuna. Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 Supreme Radio මගේ හඬ මගේ රටේ

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහදෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනුවිහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේ

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්

සිතේ බිය සහ සැකය දුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.